0: ෆ්‍රීටේස් සමග ඔබේ ආශාව වෘතයක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
1: Authorized by the Victorian Government, Melbourne.
2: Station sponsor, The World at Night. On your local station, Plenty Valley FM.

Васанте Кумар Кобавака, адене ге паде рачинавак самагин, онад адат. FM Тарангамала 88.6-ин апи ава обав суагене сварна FM аргене. Айбоан. Пура дихоравака сварнаме раса обата тирина караната, адат апи Мелбен нагре индала суданам. Australiaве Мелбен нагрен Махаддвип 6-кате, රටවල් 70කට ආදරයෙන් අදත් අපි අරගෙනෙනවා ස්වර්ණ FM. උපන් බිමේ උණුහුම මේ විදිහටම අදත් ඔබට තිළන කරන්නට අපි සූදානම්. වැඩසටහනේ වැඩි කොටසක් අපි ප්‍රවීණ ජේෂ්ඨ ගේ පද රචක වසන්ත කුමාර කොබවක වෙනුවෙන් තමයි වෙන් කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතාමත්ම රසවත්, ඉතාමත්ම හරබර සාකච්ඡාවක් අපිට අද කරන්නට පුළුවන්. පිරිස මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ සියල්ලම ඉතාමත්ම සෙනෙහසින් ආදරයෙන් අපි පිළිගන්නා ගමන්ම මේ වෙලාවේ අපිත් එක්කතුල ඉන්න සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් අපි පිළිගන්නවා. 94.42111 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථනය අදත් අපි වෙනදා වගේම ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා මේ සියල්ලටම. වෙනදට වඩා ඉතාමත්ම රසවත් ගී ගොන්නක් අද අපි ඔබට තිළින කරන්නට සූදානම්. මෙල්බර්න් නගරේ වෙලාව 8:05. සෞර්ධ ආරාධනාව එන්න රැඳෙන්න අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසෙන් සර්ණ FM.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: අද වැඩසටහන පුරාවටම අපි වසන්ත කුමාර කොබවකයන්ගේ ලස්සන ගීත තමයි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. මේ වෙලාවේ අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ්බඩවියෙන් අපිත් එක්ක එකතුලා ඉන්න සියලුම දෙනා අපි තාමත්ම සෙනෙහසින් පිළිගන්නටයි සූදානම් වෙන්නේ. මෙල්බන් නගරේ ඉන්න ඔබ 88.6 FM තරංගමාලාවලින් අපිත් එක්ක එකතු වෙනවා. යලිතතාවක් ආයිබවන්. වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉන්න අනිකුත් සියලුම හිතවතුන් මේ වෙලාවේ අන්තර්ජාලයේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔබටත් අපි ආයිබවන් කියනවා. සුබ සන්ධ්‍යාවක්. නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයට යනවා සිඩ්නි නගරේ ඉන්න ආදරණීය හිතවතුනි ඔබටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නගරේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි අපි යනවා දැන් ඇඩිලෙඩ් නුවරට. ඇඩිලෙඩ් නුවරින්ද අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුනි ඔබත් අපිව ඉතාමත්ම සෙනෙහසින් අපි පිළිගන්නවා ආයිබෝන් කියලා. පර්ත් නගරේ ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනා ආයිබෝන් කියලා පිළිගන්නා ගමන්ම අපි යනවා තස්මේනියාවට. තස්මේනියාවෙ ඉන්න විශාල පිරිසක් අපිත් එක්ක අදත් වෙනද වගේම එකතු වෙලා ඉන්නවා. ඔබටත් ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. කැන්බරා නුවරටත් සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. නව ශ්‍රීලන්තේ ඉඳලා අපිත් එක්ක එකතුන ආදරණීය හිතවතුනි ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන්නේ. ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඒ වගේම සිංගප්පූරින් අපේ ආදරණීය හිතවතුන්, තායිලන්තින් අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන්මයි. අද විශේෂ වැඩසටහනක් නිසා ලංකාවේ ඉඳලා බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඔන්න උපම් මව්බිමේ ඉන්න ඔබවත් අපි තාමත්ම සෙනෙහසින් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉන්දියාව, පකිස්තානය, මැද පෙරදිගින් අපේ ආදරණීය හිතවතුනි ඉතාමත්ම සෙනෙහසින් ආයිබෝන් කියලා පිළිගන්නේ. ඒ වගේමයි ආසියානු මහද්වීප සියලුම දෙනා ආයිබෝන් කියලා පිළිගන්නවා. යුරෝපා මහද්වීපයටත් අපි ගොඩවදිනවා. යුරෝපා මහද්වීපයේ හිතවතුනි ඔබට සුබ දවසක්. අප්‍රිකානු මහද්වීපයේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් අදත් අපිත් එක්ක වෙනදා වගේම එකතුලා ඉන්නවා. ඔබටත් අපි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන මේ මොහොතේ ඔබට සජීවීව ශ්‍රවණය කරන්නට හැකියාවක් නැති වුණොත් ඔබට පුළුවන් ඔබ කැමති ඔබට පහසු ඕනෑම වෙලාවක මේ වැඩසටහන ශ්‍රවණය කරන්න අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ්බඩවියේ අපි මේ වැඩසටහන් තැම්පත් කරලා තිබෙනවා. ලතින් ඇමරිකානු රටවලටත් ගොඩවදිනටයි මේ සූදානම් වෙන්නේ. සියලුම දෙනාට සුබ දවසක්. ඒ වගේමයි ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව ආදී උතුරු ඇමරිකානු රටවල්වල ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසෙන් අදත් අපි වෙනදා වගේ පිළිගන්නවා. ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව මතක් කරන ගමන්ම රැ 8:00 වෙලා විනාඩි 11යි.
0: Streaming live all day every day at pvfm.org.au.

0: වෙලාව 8යි විනාඩි 13යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව. අද සුවිශේෂී වැඩසටහනක් විශේෂ ආරාධ තමුත්තෙක් මැදිරියට අවිල්ලා ඉන්නවා. අර තමුත්තා සුවිශේෂ වුණාට මේ වැඩසටහන අහන ඔබටත් මටත් එතුමා හරිම ලෙන්ගතු හරිම ළඟ හිතවතෙක්. වසන්ත කුමාර කොබවක. බොහෝ දුර කතර ගෙවාගෙන මෙල්බර්න් නගරයට අපිව හමු වෙන්න ඇවිල්ලා ඒ හමු වෙන පුංචි සංචාරයේදී ස්වර්ණ FM මැදිරියටත් ආවා. බොහොම ස්තුතියි පැමිණීමට. අපි ඔබතුමාව ආයිබෝන් කියලා පිළිගන්නවා.
1: ආයිබෝන් පැතුම්.
0: කොහොමද ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ප්‍රතිචාර ඔබතුමාට?
1: ඉතාම ඉහළයි, ඉතාම ලෙන්ගතුයි. ඉතා උණුසුම්. අනිතක ඉතින් අපේ ගීත දැන් මගේ අවුරුදු 50ක මේ ගීතමය චාරිකාවේ ඉතින් එක එක වයස් කාණ්ඩවල අය ඉන්නවනේ. ඉතින් මගේ වයසේ ඉඳන්ම මේ තරුණ පරපුර ඉතින් හැමෝම නියෝජනය වෙන ගීත රචනා කරපු නිසා වෙන්න ඇති හැමෝගෙම ඉතින් අර ඔහොම ලැබෙන ප්‍රචාර තමයි ලැබෙන්නේ. ඉතින් මටත් හරි අලුත් අත්දැකීම මගේ පළවෙනි විදේශ සංචාරය මේ
0: පළවෙනි ඔස්ට්‍රේලියානු සංචාරය
1: මේ ගීතමය චාරිකාවේ ඒක නිසා මේ ඒකත් සුවිශේෂී අත්දැකීමක්.
0: දැන් කොතරම් කාර්යබහුලද කියලා කියනනම් වැඩසටහනකට පෑ දෙකක් හොයාගන්නත් හරිම අමාරුයි. ඒ තරමටම ඔබතුමාට ආරාධනා ලැබෙමින් පවතිනවා. ආරාධනාවක් මැද්දේ තවත් ආරාධනාවකට යන්න තියෙන අතරතුරේ තමයි මේ පෑ දෙක අපි වෙනුවෙන් වෙන් කරගත්තේ. මොකක්ද මේ, ඇයි මේ මෙහෙම ආරාධනා මෙතරම්?
1: එකක් ඉතින් අපි අර බොහොම හොඳින් හදවත් එක ගනුදෙනු කිරීම තමයි.
0: අවුරුදු 50ක වපුරපු දේවල්.
1: ඔව්, ඒකයි අපි එක කාලස්තරයක එක වයස්තරයක රැඳිලා නොහිටීමත් මම හිතන්නේ ඒකට හේතුවක් වෙන්න ඇති.
0: මේ දවස්වල මොනවද කරන්න අලුත් වැඩ?
1: අලුත් කියලා සුවිශේෂී දේවල් නෙමෙයි. ඉතින් යම් යම් ඔය තිර පිටපත් ලියන්න තියෙනවා. තව ඉතින් ටෙලිනාට්‍ය ගීත තමයි ගොඩක් වෙලා ලියන්න වෙන්නේ. ඒ අතරවාරයේ සිනමා ගීත සමහර මාව දන්න මගෙත් එක වැඩ කරපු අයගේ ලැබෙනවා. ඒ අරුණා ඉතින් ගීතවලට ඇරයුම් තමයි ගීත රචනාවලට.
0: 50 වසරක් කියලා කියන්නේ බොහෝ කාලයක්, බොහෝ දුර, ඒ කියන්නේ බොහෝ විශාල කාලයක්. මේ කාලය පුරාවට ඔබතුමා කලා ශේෂ්ත්‍රයට කරපු සේවය අපිට මේ පැය දෙකකින් අද කතා කරලා ඉවර කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහ කරනවා ඔබතුමාගේ 50 වසරක මේ කලා ජීවිතයේ රසමුසු තැන් අරගෙන කතා බහ කරන්නට. ඔබතුමා ගැන බොහෝ අය දන්නෝ. ඒ දන්න අයගේ මතකෙ අලුත් කරන්නටත් පුළුවන්. ඒ වගේම සමහර කරුණු ඔබ ගැන නොදන්නා අය ඉන්නත් පුළුවන්නේ. ඒ අයටත් යලිත් අලුතින් මතක් කරන්නටත් ඕනේ. එතකොට අපි දන්න ආකාරයකට ගීත රචකයෙක් ලබාගත් වැඩිම සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ඔබ. ඉතින් එතනින්ම
1: මෙහෙමයි, මගේ ජ්‍යෙෂ්ඨ පරපුරේ සමාජයට මහා ආචාර්ය සුනිල් රත්නයන් වගේ අය මගේ ලබා තියෙනවා. මගේ පරපුරේ කියන්නේ 90 දශකයෙන් පස්සේ මං දන්න විදිහට මම නාට්‍ය සහ සිනමා සංගීත කෘති වලට ලබාගෙන තියෙනවා කියලා හිතෙනවා.
0: මා නොගයු මගේ ගී ප්‍රසංගයට ඔබතුමා මෙවර මේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පටන් ගන්නෙ. මා නොගයු මගේ ගී මේ ප්‍රසංගයේ අපි දකිනවා සුවිශේෂත්වයක්. ඒ තමයි මේ ඒ ප්‍රසංගයේ අපි දැක්ක ඔබතුමාගේ ගම්පලාත්වල අය, වැඩ කරන තැන්වල හිටපු අය, මේ විශාල පිරිසක් එදා අතුරු සිදුරු නැතුව පිරි ඉතිරි ගියා. හිතුවද මේ වගේ ප්‍රතිචාරයක්, මේ වගේ ජන ආදරයක් ඔබට මෙල්බර්න් නගරේ තිබුණා කියලා?
1: මට යම් කිසි සේයාවක් දැනුණා. මොකද මං එනවා කියන ආරංචිය ගිහින් තිබුණා. මොකද මගේ පාසලේ ආදිශ්‍ය එකමුතුව ඒගොල්ලෝ මුලින් රැස් වෙලා මගේ පැමිණීම බලාපොරොත්තු හිටියා. මම සේවය කරපු ආයතනයේ අය, හුඟක් පදිංචි ළමයි ඉන්න අය කැමැත්තෙන් බලාපොරොත්තුෙන් හිටිය ප්‍රසංගෙන් ආරම්භන්න. ඒ වගේම මගේ රසිකයෝ, මගේ මිත්‍රයෝ සෑහෙන ප්‍රමාණයක් මෙල්බන් අවට ඉන්න ජීවත් වෙනවා. ඒ වගේම මගෙන් ගීත ලියවා ගත්ත, ගායනා කරපු අය ඔහොම බැලුවාම ඉතින් යම් පිරිසක් හිටියා. මේ කියන්නේ මට දැනෙන පිරිසක් ඇවිත් හිටියා.
0: ඉතාමත්ම සහෝදරාත්මකව වැඩසටහන අතිවිශිෂ්ට ආකාරයකට ඉදිරිපත් වෙලා තිබුණා. බොහෝ අය ඔබතුමාගේ ගීත හදවතින්ම වැළඳගෙන තිබුණා. අනේ තා පොඩ්ඩක් වෙලා තිබුණා නම් කොච්චර හොඳයිද කියන තරමටම ප්‍රසංගය තිබුණා. ඒක තමයි අපිට මෙල්බර්න් නගරේ ඉඳලා කියන්න තියෙන්නේ. වසන්ත කුමාර කොබවක අපි වසර 50ක ගේයපදත් එක්ක තමයි හඳුනාගන්නේ. හැබැයි අපි කැමති අද වැඩසටහන ආරම්භ කරන්නටම ඔබතුමායි ගම්පලාත් ඒ වගේ පොඩ්ඩක් පුංචි කාලෙට යමුද?
1: උපතම දැන් බොහෝ තැන්වල කියලා තියෙනවා. කොළඹට ආසන්නම දිස්ත්‍රික් කියන්නේ කළුතර.
0: ඔව්.
1: කළුතරට ආසන්නම දිස්ත්‍රික් කියන්නේ රත්නපුර. කළුතර රත්නපුරයි යාවෙන මායිමේ තමයි මං ඉපදිලා හැදුනේ.
0: හරිම සුන්දර පැත්ත. ඔව්.
1: ඇත්තරම කිව්වොත් අර ගැමි සුවඳ තවමත් ගිලිහි නොගිය පළාතක්. ඒ හේතුව ගමෙන් තව ගම නගරේ තව නගරයකට හෝ ගමකට ඒ පාරක් මේ මාර්ගයක් කැපිලා නැහැ. ඒ කියන්නේ ගඟකින් ඉවර වෙන්නේ. ඒ නිසා මේ අර නාගරීකරණය වෙන්නේ නැති තත්ත්වයක් තියෙන. ඒ නිසා බොහොම සුන්දර වනගහන ගමේ අර ඒ සංස්කෘතිය රැකිලා තියෙනවා. එකම දේ අර මේ ජනතාවගේ අර සංස්කෘතිමය ආකාරය වෙනස් වෙන්න පුළුවන්කම රටක් වෙනස් වෙනකොට. ඒ අරුණාම අදත් ගමට ගියාම මං හිටපු ඒ ගම ඒ විදිහටම දකින්න පුළුවන්. ඒ නිසා ඉතින් මම ඉපදුනේ ගෙදර. මගේ තිඹිරිගේ මේ රෝහලක් නෙවෙයි මේ ගෙදර ඉපදිලා තියෙන්නේ. හැදුනේ මුල් කාලේ ගමේ පාසලේ යටගම් පිටියේ කන්ටු විද්‍යාලේ. ඊට පස්සේ මම එනවා 6 වසරට හොන තක්ෂිලා මධ්‍යම විද්‍යාලයට. ඇවිල්ලා ඒ කාලේ 8 පන්තියෙන් තමයි විද්‍යා කලා වාණි ධාරාවල තෝරගන්නේ. ඉතින් මම උපරිම ලකුණු ලබලා විද්‍යා ධාරාවට එන්නේ. නමුත් මගේ හැකියාවන් දැනගන්න පාසලේ විශේෂයෙන් විද්‍යා අංශයේ ගුරු මෑණිවරු පියවරු සහෝදරයෝ බොහොම උනන්දු කරලා තරඟ වලට යොමු කරනවා. මං අත්සක්කුරු තරඟවලින් යනවා සමස්ත ලංකාව දක්වා රචනාවන් කරනවා. අනිත් එක මගේ අම්මයි තාත්තයි දෙන්නගෙන් ලැබුණු අනුබලයත් ඉතාම ඉහළයි. තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්, අම්මා පාසල් පාඨශාලා ගුරුතුමියක්, අක්කා සිංහල භාෂාව සාහිත්‍ය පිළිබඳ මනා දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් ඒ ආభాෂය තමයි මට බොහෝසේ බලපෑවේ ගමත් එක්කම මේ තරම් දුර ඉන්න.
0: දැන් අපි ඔබතුමා හඳුනාගන්නේ ගේපද රචකයෙක් විදිහටනේ. කොහොමද මේ පැත්තට යොමු වෙන්නේ? දැන් ඔබ විද්‍යා විෂයෙන් තමයි හදාරන්නේ. එතකොට සමහර විට ඉංජිනේරුවරයෙක් හෝ වෛද්‍යවරයෙක් වගේ ඒ වගේ ලොකු පැත්තකට යොමු වෙන අයගෙන් කලාව පැත්තට ලැබෙන දායකත්වය ටිකක් අඩුයි කියලා තමයි සමාජයේ මතයක් තියෙන්නේ. කොහොමද ඔබතුමා මේ කලාව පැත්තට නමුරු වෙන්නේ?
1: ඒක මුලින්දම්ම ගෙදරින් තමයි. මොකද පොතපත කියවීම, පොත්පත් කියවීම ඉබේ පෙළඹුණා. එකක් මගේ සහෝදරියකින් තමයි, එයා මට වඩා අවුරුදු 6ක් වැඩිම. ඇයගෙන් ලැබිච්ච අනුබල ඊට පස්සේ 1970 ගුවන්විදුලි යන්ත්‍රය ගෙනාවට පස්සේ 70 කාල සමය ගුවන්විදුලි විචාර ප්‍රබෝධය එක්ක ගීත ශ්‍රවණය කිරීමට ලැබුණා. ඒ අනුව ගීත රචනා කරන්න උනන්දු වුණා. තවත් අනිකුත් දේවල් කලා නිර්මාණ වලට යොමු වුණා. හැබැයි මට වැඩියෙන්ම ඇඟට දැනුණ දේ තමයි ගීත නිර්මාණ. අපි ඉතින් ආධුනික විදිහට තැපැල් කරන තමයි ගුවන්විදුලි ගීත යවන්නේ. ගොඩක් ප්‍රබුද්ධ ගී, එහෙම නැත්නම් මේ ගීත රංගනී වගේ වැඩසටහන් යොමු වෙලා තිබුණා අපි වෙනුවෙන්, නවකීන් වෙනුවෙන්. ඉතින් එහෙම යවපු ගීතයක් තමයි පළවෙනි වතාවට මේ ගුවන්විදුලියේ ප්‍රචාරය වෙන්නේ. ඒ එතකොට මට මං හිතන්නේ අවුරුදු 18ක් වගේ, 17-18ක් වගේ මම ඒතර පාසල් ශිෂ්‍යයෙක්. ඒ උනන්දුවත් එක්ක සහ පාසලෙන් ඒ ලැබිච්ච ප්‍රචාරත් එක්ක තමයි ඉන්පස්සේ දිගටම ගීත රචනයට යන්න අපතර මම මෙහෙ මගේ මාර්ගය මේකයි කියලා තෝරාගෙනන්නේ. ඉතින් මම කීතන්නේ මම අත්තරින් නැතුව, ඒ කියන්නේ මගේ විවේක අවස්ථාවලදී පොතපත කියවීම, ගීත ශ්‍රවණය කිරීම, හොඳ ගීත ශ්‍රවණය කිරීම, හොඳ ගීත කියලා වෙන් කරගෙන නෙවෙයි, නමුත් මට සාහිත්‍යමය ප්‍රක්‍රියෙන් ඉහළ රචනාවන් ශ්‍රවණය කළා, පොතපත සහ ඒ පුවත්පත්වල පළවෙන දේවල් කියවීම සහ බොහෝ වෙලාට ජාතක කතා සාහිත්‍යයේ බොහෝ දේවල් මට අම්මා කියලා තියෙනවා. මේ ඒ කාලේ අපි කඩෙන් සීනි හැම ගේන, දැන් ඔය කවරවල නෙවෙයි, කඩදාසි උර මේ ගොට්ට ඒක මේ බෝතල දැම්මට පස්සේ මම ඒ කොලේ කියවල තමයිලු මේ ඒ කුණු බක්කර දාන්නේ. ඉතින් කියවීම කියන එක තමයි මං හිතන්නේ දැන්ට උනත් ඕන කෙනෙක් කියවීම හොඳයි නම් හොඳ මේ නිර්මාණකරුවෙක් බිහි වෙන්න අවස්ථාවක් තියෙනවා කියන එක මම විශ්වාස කරනවා.
0: ඔබතුමාගේ ජීවිත කතාව ගැන අහනකොට අපිට අර එකතැනකදී ඔබතුමා ඉතාමත්ම කෙටියෙන් මතක් කිරීමක් උත් කරා 1970 ගෙදරට ගුවන්විදුලි යන්ත්‍රයක් ගෙනා, මේකෙන් තමයි වසන්ත කුමාර කොබවකගේ ඉරණම විසඳුනේ කියලා. අපිට පොඩ්ඩක් ඒ ගැන මතක් කරන්න පුළුවන්ද කොහොමද මේක වෙන්නේ? 1970 මං හිතන්නේ මේ ඡන්ද ප්‍රතිපලත් එක්ක තමයි මේ ගුවන්විදුලි කියන එක මේ මිනිසුන්ට වඩාත්ම සමීප වෙන්නේ. හැබැයි එහෙම ගෙදරට ගෙනාපු ගුවන්විදුලිය ඔබ වෙනස් කරනවා.
1: මාව වෙනස් කරන්න ඒක තමයි. ඒ කියන්නේ අපේ ගෙදරට ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණේ නැත්තේ ඊට ඉස්සර ට්‍රාන්සිස්ටර් කියන වර්ගයේ ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැහැ. ඒ නිසා අපේ අම්මා හරි අකමැති අකුණු ගයි කියලා අර වැල් රේඩියෝ වලට 70 ඡන්දය කියන එක හරි මේ වෙන ජීවිත වෙනස් කරපු මේ මැතිවරණයක්. ඒ ඡන්දය අහන්න අපි ගේනවා පොඩි අතින් එල්ලන් යන රේඩියෝ එකක්. මට මතක විදිහට 1970 මේ මාසේ වගේ. ඉන්පස්සේ ගුවන් විදුලි ඒ තනතුරු වෙනස් වීමත් එක්ක ඍජු දිරරත්න කියන ඒ මහා පුරුෂයා සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් පදවියට පත් වෙනවා. එතුමා ඊට ඉස්සෙල්ලා තිබිච්ච අර අනුකාරක ගී සම්ප්‍රදාය ක්‍රමෙන් කරන්නේ වෙනස් කරමින් ඒ වෙනුවෙන් අලුත් ගීත සම්ප්‍රදායක් ගුවන් විදුලි හඳුන්වා දෙන්න උත්සුක වෙනවා. ඒ වෙනකොට හිටු ප්‍රවීණයන් තමයි මහගම සේකර, පණ්ඩිත අමරදේව, ඩෝල්ටන් අල්විස්, මඩලිස් රත්නායක වෙන්නන්ට වැඩසටහන් යොමු වෙනවා. වැඩසටහන් කියන්නේ ඒ වගේම නන්දාමාලනී වගේ ඒ කාලේ තරුණ ගායිකාවන්ට ළමා වැඩසටහන් ළමාගි කොහොමද ගීත නැමැති විෂය කෙරෙහි වඩා උනන්දු වෙන හොඳ ගීත සම්ප්‍රදායක් බිහි කරන්න. ඒ අනුව ඒ කාලේ අර රට දැනන් වන ගීත කොටසක් වෙන වෙන් වෙලා තියෙනවා. අඳුරු කුටිය තුර දුරු කුටලාගෙන ඊට සන්නාලීනේ වගේ ගීත, උඩඟුලියන් ගොතාම දින වෙන ගීත ආවේ ඒ 70 දශකයේ ආරම්භයත් එක්ක. ඒතකොට ප්‍රවීණයන්ට වගේම නවකීන්ට ගීත ලියන්නත් අවස්ථාවක් ගුවන්විදුලි විවර කළ තිබුණා. ඒ වෙනුවෙන් නිවේදනය කළ තිබුණා තැපෑලෙන් එවන්න කියලා. ඒවා මම හිතන්නේ තීරීම් කරන මණ්ඩලයක් හිටිය විද්වත් මණ්ඩලයක්. අපිට අවස්ථාව එළඹුණේ මම විතරක් නෙමෙයි මගේ සමකාලීනන් වෙච්ච ජයරත්න ගමගේ ගේ වැව් විශ්වමත්තේ දාග බැහැදිලා සූසට බන්නේ සැරිසිලව ගීතාවේ ඒ වැඩසටහන් වලින්, ප්‍රේම කුමාර ජයවර්ධනගේ කර්දිය ගැඹරේ ගීතේ එන්නේ ඒ වැඩසටහන් වලින්. ඉතින් එහෙම අර නවක පරපුරටත් ඉඩක් ලැබුණ තුන විතරක් නෙමෙයි ප්‍රවීණයන් හා අත්වැල් බැඳ ගන්න පුළුවන් තත්ත්වයේ ගීත රචනා තිබුණොත් ඒවට කිසිම බාහිර බලපෑමකින් තොරව අවස්ථාවක් තිබුණ ප්‍රචාරය වෙලා ශ්‍රවණය කරන්න. ඒක එහෙම අවස්ථාව මම හිතන්නේ ඉතිහාසයේ එතෙක් තිබිලා තිබුණේ නැහැ නවකෙන්ට.
0: හොඳයි, අපි බොහෝ දේවල් කතා කරමු. වසන්ත කුමාර කොබවක මේ 50 වසරක චාරිකාවේ බොහෝ තැන් තිබෙනවා රසවත් තැන්. ඊට කලින් ගීතයක් අහන්න හොඳයි කියලා තමයි මට හිතෙන්නේ මේ මොහොත. හරියට මටයි විනාඩි 26යි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වෙලාව. අපි වසන්ත කුමාර කොබවක අතින් ලියවුණු තවත් ලස්සන ගීතයක් ඔබට තිළිණ කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ඉඳලා.

0: வசந்த குமார கொபவக்க அப்ப ஆதரணீய கேபத ரச்சிக்கையா ஜேஷ்ட கேபத ரச்சிக்கையா பிரவீண கேபத ரச்சிக்கையா தமையா தபித் தெக்க மே மெதிரியே சஜீவிவ கதாபாட்ட எக்கத்து வெலா இன்னி ஒபதுமாகே கீகொன்னே கீத கொப்பமன பிரமாணையாக தீனாது கேல கணம் கரல தீனாது
1: ஏக கீத கிருத்தி வலின் தமையை மட்ட மதகே தீனே பலவேனி கீத கிருத்தி 104க்கு தவெத்துனா தேவேனி ஏகே 80 கானக் திபுனா அதோட කොහොමත් 200ක් වගේ ඔය තව මගේ ඇරිච්ච ගීත එක බැලුවාම අපි 250ක් 300ක් අතර ඇති කියලා හිතෙනවා.
0: ඒ විතරක් නෙවෙයි දැන් මේ මෙල්බන් නගරේ ඉන්න අයට ගීත ලියලා තියෙනවා. ඊට පස්සේ පිටරටවල ඉන්න අයට ගීත ලියලා මේවා මේ ගණන් හැදිලා නැතිවද?
1: ඒ ටික ගණන් තාම එකතු වෙලා නැහැ. ගීත කෘතියක් පළ කළොත් තමයි මගේ ගීත ටිකේ ගණන් එකතු වෙන්නේ.
0: පළවෙනිම ගීතය කියලා බොහෝ දෙනෙක් හිතන්නේ ශිල්ප සොඳින් කියන ගීතය. නමුත් ඒක පළවෙනි සරල ගීතේ නේද? එතකොට කොහොමද?
1: ඔව් ඇත්තටම මම අර මගේ පාසල් වේදී තැපෑලෙන් යවපු ලා ප්‍රචාර මේ පටිගත වෙලා ප්‍රචාර වෙච්ච ගීතය තමයි රෝහණ විරසිංහයන් සංගීතත් කළ ගායනා කළේ එක දිය බිඳු වෙන කිලසද පවසක් සිඳලන්නේ. ඒ ගීතය මේ අර රට දෑනන් වන මේ අදහසින් නිර්මාණය වෙච්ච ගී ගොන්නේ තියෙන්නේ මේ ඒක ප්‍රබුද්ධ ගී වැඩසටහනේ. ඒ වුණාට මට සරල ගී ගායකයෙක් වෙනුවෙන් ගීතයක් රචනා කරන්න වෙන ඊට අවුරුදු කීපයකට පස්සේ මං සරසවි ඉන්න කාලේ සුනිල් සිංහට යොමු කරපු ගීතයක් තමයි ශිල්ප හොඳින් දැනගන්න ගිහින් ඔබ ගීතය. ඒතර මගේ පළවෙනි සරල ගීතය තමයි ගුවන් විදුලි සරල ගීතය තමයි ශිල්ප හොඳින් දැනගන්න ගිහින් ඔබ ගීතය. එතනින් තමයි මගේ ආරයි ගමන ආයි ආරම්භ වෙන්නේ. මොකද එක දිවිඳුවෙන් ලියලා ඊට පස්සේ උසස් පෙළ විද්‍යාධාරාවේ තියෙච්ච අභියෝගාත්මක තත්ත්වය උපකාරක පන්ති නැහැ පාසලෙන් විතරක්. ඉතින් ගෙදරිනුත් කිව්වා පොඩ්ඩක් ඔය සින්දු වැඩි පොඩ්ඩක් පැත්තකින් තියලා පාඩම් වලට යොමු වෙන්න කියලා. නමුත් යොමු වෙලා අවසානයේ ගීත් ගිහිල්ලා නැවතුනේ තායි ගුවන්විදුලි කිට්ටුවම තමයි කොළඹ විශ්වවිද්‍යාලේ.
0: ශිල්ප සඳින් ගීතයත් මං හිතන්නේ මේ එක රැයකින් ලියවෙච්ච ගීතයක් නෙවෙයි. මේකට බොහෝ කාලයක් ගත වුණා කියලා අපිට ආරංචියක් තියෙන්නේ.
1: ඔව් මගේ අක්කා සරසවියට යනකොට මට ඇති වෙච්ච දැනෙච්ච පාළුවක අපේ පවුල බොහොම කලාවත් එක්ක එකට බැඳිච්ච පවුලක්. අපි චිත්‍රපටි බලන්න යන්නේ එකට හතර දෙනාම. ඉතින් බොහොම ගීත අහනවා වැඩසටහන් ඔය මේ දවසට මුවන් පැලස්සේම පවුලේ හතර දෙනා හතර පැත්ත ඉඳගෙන අහන්නේ. ඉතින් අක්කා සරසවිට ගියාම ඒ දැනිච්ච පාළුව එක්ක තියෙද්දී ඇත්තරම ඒ හිතල ලිව්ව නෙවෙයි. ඒ දවස්වල ඔය වැඩසටහන් ගීතය ගැන මේ තියෙන අපි දැනුවත් කරන වැඩසටහන තිබුණා මේ ගීයක රස කියලා. ඒක එක් දවසක් නන්දාමාලනී මහත්මිය ඇවිල්ලා රුක්කතන මල මුදුනේ ගීතය ගැන විග්‍රහයක් කළා. එහි තනුව එතුමිය යොදලා තියලා ගායනා කළේ. එය උකුසා වන්න මේ මේ ඇසුරෙන් තමයි තාන ඒ තානමනු කියලා. පස්සේ මම මගේ අම්මගේ පොත්ගුලේ තියෙන 18 වන්නම් පොත අරගෙන කියවනකොට මට ඇත්තටම වන්නම් වල තාල දන්නේ කීපයයි. බලාගෙන යනකොට කිරලා වන්නම එකේ තානම තේරෙන්නේ නැහැ. අර ඒක සිලෝව තියෙන එකේ සන්න සිලෝව පෙළ දන්න සිතින් උපතින්න බලාසකලා ඒ විදිහට තියුනේ. ඉතින් මම එහෙම වුණාම මම ඔය මං තනුවක් දාගෙන කී කියා ඉන්නකොට තමයි ශිල්ප සොඳින් දැනගන්න ගිහින් ඔබ යහතින් දෝ කොළොම්පුරේ එන්නේ. ඒ මුල් පද ටික තමයි ඇත්තටම මුලින් ලියලා
0: තිබුණේ.
1: ඊට පස්සේ ටිකෙන් ටික ඔක ගොඩ නැගිලා සරසවියට මම පිවිසුණාට පස්සේ සරසවියේ අපේ ශිෂ්‍ය නේවාසිකාගාරේ මේ මැද තියෙනවා නාගහක්. ඒකෙත් මන්නාව උදේට නාමල් මේ පෙතිහෙල්ල තියෙනවා. අවසාන කොටස ලියවෙන්නේ අවසාන දෙවනන්තරාව මේ සරසවියේදී. එතන වරුදු ගාන කියා ගීතේ සම්පූර්ණ වෙන්නේ.
0: දැන් මේ ගීතයත් එක්කම ඔය ගීතේ විතරක් නෙමෙයි මං හිතන්නේ ඔබතුමා ලියපුත් සමහර තව ගීත තිබෙනවා බොහොම කාලාන්තරයක් අරන් ලියපු ගීත. එතකොට මේ අර සිතුවිලි වෙනස් වෙන්නේ නැද්ද? දැන් අපි අහලා තියෙනවා දැන් සමහර වෙලාවට ටක් ගාලා පෑනක් ගත්ත කොලයක් හොයාගත්ත ඒ හිතරෙන එක තනිකරම ගීතයක් බවට පත් කරගන්න අවස්ථා තිබෙනවා තියෙනවා කියලා. එතකොට ඒ විදිහයි කාලාන්තරයක් අරගෙන ලියන ගීත අතර මොකක්ද කොහොමද වෙනස?
1: මම ඇතර මේ මගේ සමහර ගීත තියෙන බොහොම ඉක්මනින් රැයක් කියලා කෙනෙකුට ලියපු ගීත. නමුත් අධ්‍යක්ෂින් පාදක කරගෙන ලියපු ගීත සම්පූර්ණ කරනකොට මෙහෙමත් වෙනවා. මගේ දැන්ටත් තියෙන ඒ කාලීන සමකාලීන මිත්‍රයෝ ගීතයේ ඇසුරේ ඉන්න අපි හැමෝම අනික් අයට ගීත පෙන්නනවා. ඉතින් ඔය පලංචියේ ගීතයට අවුරුදු ගානක් ගියේ ඒක ඒකල ගායනයක් යුගල ගායනයක් බවට වෙනස් කළා. ඊට පස්සේ අවසාන පදයේ ඇත්තටම ඔච්චර ප්‍රබල වෙලා තිබුණේ නැහැ. මොකක් හරි වෙන එකක් ලියලා තිබුණේ. මගේ දෙටු ගීත මේ රචක කරුණා කුමාරදාස සබුතන්ත්‍රි ලක්ෂ්මී ජයසිරිගේ මේක මීට වඩා හොඳට ඔබට ගන්න පුළුවන් මල්ලි කිය එහෙම එහෙම ඉඳලා ඉන්නකොට තමයි ඔය අවසාන පදේ නුඹවත් නැති වේද හෙටමට සකිසඳුනේ කියන පදේ ආවේ. ඉතින් ඒ ඉවසීම කොහොම හරි අර අපිට දැනිලා සහ අපිට පුරුදු පුහුණු වෙච්ච නිසා තමයි අර ගීතයක් ලියලා අද ලියලා හෙට දෙන්න යොමු කරන්න උනන්දුවත් තිබුණෙත් නැහැ විශ්වාසයක් තිබුණ හොඳ ගීතයක් ලිව්වොත් කොහොමත් ලංකාවේ ඒ කාලේ සහ දැන්ට වුණත් ඉන්න හොඳ ගායකයෝ ඔයාගෙන ඇවිල්ලා ඉල්ල ගන්න බවත් ඒ නිසා ඒ කාලය ගතවීම නිමා කරන්න කාලය ගතවීම එහෙම මහා ප්‍රශ්නයක් වුණේ අපිට.
0: හොඳයි ඔබ ලියපු මුල්ම සරල ගීතය ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච සරල ගීතය මේ ගීතය සුනිල් එදිරිසිංහන් ගායනා කරන්නේ
1: රෝහණ විරසිංහන්ගේ මේ තනුසා සංගීතය.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: Parna lassana geetha aayamat ehena kota monada hitenne den palawinita me avurudu 50 kata lang karapu geethayak
2: o etara mechchara kaale gatha unada kiyala nodena netha ekamade me mewat ekka mage saamaanyen patum siritak tiyenawa eka man danne mage geetha me nirmana kalawata harida werida kiyala මම ගීත වලට යන්න අරන මිසක් මේ ගීත මම අක්සගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ wheel barrow එකේ තියාගෙන තල්ලු කරන් යන්නේ නැහැ. නිර්මාණයිති රසිකයින්ට රසිකව වැළඳගත්තා කියන්නේ මගේ නිර්මාණය සාර්ථකයි. ඒ රසිකයා ප්‍රබුද්ධද නැත්නම් මේ හැම එකක් නෙමෙයි. ඒ රසික විඥාණයට ගෝචර වුණා ජනප්‍රිය කියන එකනේ. එතකොට ඒ නිසා මේ දැන් ඔය වගේ ගීත දැන් ඔය වගේ සෙල්ෆෝන් වගේ ගීතයක් නැවත නැවත මේ ඇහෙනවා ප්‍රචාරය වෙනවා රසිකයෝ කතා වෙනවා සමහරට ඒවට වෙන වචන දාලා කියනවා කොහොම හරි ඒ ගීතය ජීවත් වෙනවා නම් එතකොට අපි අර අපේ අතීතයේ අපි යට ගියාවේ ගීතය දැන් පිරිසිදුගෙන දරුවෙක් බිහි වුණා දැන් අම්මා තාත්තට තමන්ගේ දරුවා කොච්චර විවාහ ප්‍රාප්ත වෙලා එයාටත් දරුවෝ හම්බ වෙනුණත් අර තමන්ගේ පොඩි එකා උපන් මතකයේ තියෙනා වගේ හොඳ සුඳුරු මතකයක් හැමතිස්සෙම අලුත් වෙනවා
1: වසන්ත කුමාර කොබව අපේ ආදරණීය කලාශිල්පියා මැදිරියට එනවා කියලා කිව්වහම බොහෝ පිරිසක් අපිට කතා බහ කරලා අහන්න ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා ඒ විතරක් නෙමෙයි මැදිරියට එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඔබතුමාව හමු වෙලා යන්න ඔබතුමාව මේ මොහොතේ එක් කරගෙන මෙහි දුරකතර ගෙවාගෙන ආවේ අපේ සිසිර අයියා සිසිර තිසානායක මෙල්බන් නුවර ඉන්න ප්‍රවීණතම ගේපද රචකයා ඒක අවිවාදෙම කියන්නට
2: මම ඒක මට දැනෙන මට බොහෝ සමාන්තර අර්ථිනනේ සමාන්තර තාරකා අන්න ඒ වගේ සමාන්තරව මට දැනෙන රචකයේ තමයි මම දැන් මගේ කාලෙන් පස්සේ රචනා කලාවට ආවට මේ මම ආපු ගමන් මග වගේම දැනෙනවා මට ඔහුගේ ගීත රචනා කලාව ගෝලට ජනශ්‍රුති ඇසුරෙන් පරේෂණාත්මක දේවල් ග්‍රහණය කරගනිමින් යන ගමන ඉතින් අපි දෙන්නා ඔය නිර්මාණ සංවාදයට දුරකථනයෙන් යදෙද්දිත් අපිට බොහොම මේ ආගන්තුක දේවල් නෙමෙයි
1: තියෙන්නේ.
2: අපි එකිනෙකාව ඥානනය කර ගැනීම සහ අපි රසවත් වීම තමයි අපේ නිර්මාණ. ඒ කියන්නේ බොහොම අව්‍යාජෝ. ඉතින් සිසිර මේ මෙල්බර්න් වල ජීවත් වෙන්න ආවත් ඉතින් අපි හිතින් අර එකමතන ලෝකේ තනියායක්නේ. ඉතින් එහෙම එකක් තියෙනවා මොකද අන්න ඒකයි නිර්මාණ වල වටිනාකම අපේ බැඳීම් වලට ලොකු ශක්තියක් වෙනවා නිර්මාණ. සිසිර ඉමායිත් එහෙම නිර්මාණය මේ බන්ධනයක් තිය දෙන්නේ.
1: සිසිරයි වසන්ත කුමාර කොබෝක අපේ ආදරණීය ජ්‍යේෂ්ඨයා ගැන කොහොමද හදවතේ තියෙන්නේ? හදවතේ කොතනද ඉන්නේ?
3: ඔය ඇත්තටම මේ මුලින්ම කියන්න ඕනේ පැත්තම මල්ලි මේ හැම වෙලාවටම වෙලාවකම වගේ මම කියන දේ තමයි මේ රසිකත්වය තමයි මේ රචකෙක් බවට පත් කරන්නේ ඒක මට තදින්ම ලැබුණ දෙයක්. ඉතින් කුඩා කාලේ ඉඳන්ම ගීත එකතු කරලා ගීත රචකයන්ගේ නමුත් එකතු කරගෙන එහෙම එකතුවක් එක්ක තමයි යන්නේ මේ මේක යම් කිසි ගීතයක් ලියන්න හිතාගෙන නෙමෙයි ඒක තියෙන රසිකත්වය ඉතින් එහෙම කරගෙන යනකොට අපිට යම් කිසි නැවුම් දෙයක් ඇහෙනකොට ඒ දේවල් පස්සේ අපිට වඩාත් උනන්දු වෙලා ආ මේක කොහමද අනිත්‍යයෙන් වෙනස් වෙන්නේ ඒ වගේ දේවල් එක්කන යන්නේ ඉතින් එතන දැන් ගැමි ගීත ගැමි ආරට ලියපු මඩවලේ ශ්‍රත්නායක මහගමසේකර වගේ ප්‍රවීණයෝ ජ්‍යේෂ්ඨයෝ හිටියා ඊට පස්සේ කාලයක අපිට දැනෙන විදිහට ගීත එක්ක මේ අහන්න ලැබෙන ගීත එක්ක මේ වෙනමම වටිනාකමක් ලැබුණා මට මේ අපි ඉස්සෙල්ලා මඳුනගන්නේ නිර්මාණවල ඉන්නේ හම්බෙලා නෙවෙයිනේ ඇත්තටම අපි හම්බෙන්නේ මොකද අපි කරන රැකියාවන් නිසා සමහර දූ දරුවන්ගේ ඒ දේවල් එක්ක අපිට නිතර හම්බ වෙලා වාඩි වෙලා වැඩ කරන්න හම්බ වෙලා නැහැ මේ අපේ රැකියාව මං හිතන්නේ වසන්තරත් එහෙමයි ඉතින් කොහොම හරි අපි නිර්මාණ වලින් ඒ හඳුනාගත්ත හඳුනා ගැනීම තමයි ප්‍රබල ඉතින් ඇත්තටම මට හොඳටම මම ගොඩක් කුඩා කාලේ ඉඳන්ම ආසක්ත වෙලා හිටපු මේ ගායන වේදියේ තමයි ආචාර්ය වික්ටර් රත්නායකයන් ඉතින් එතුමා ගායනය කරපු ඔය රූකඩ මඩු යාගපොලේ කියන ගීතය ඇත්තටම මටත් පූර්වාදර්ශ දුන්න ගීතයක්. ඉතින් අපි ඒ ගීතේ විතරක් නෙවෙයි ඒ අර ගීතයක තියෙනවනේ ආකෘතිමය පැත්තක් ඒ කියන්නේ විරිත කියයි එතකොට ඡන්දස කියයි මේ ඒ ඒ ගීතයේ ආකෘතිය ඒ ඒ විරිත වලට ඒවට මේ සිරගත වෙන්නේ නැතිව නිදහස්සාරේ සමහර ලාට කෙටි පද වලින් ඒ ලියන එක ගැන මමත් ටිකක් ආසා හිතුනේ වසන්ත ලියූ ඒ ගීත මේ රූකඩමඩියාකපල්ලි විතරක් නෙමෙයි තව ගීත ගණනාවක් කියන්න පුළුවන් දැන් ශිල්ප සොඳින් දැනගන්න ඒ වගේ සින්දු එතන ඉඳන් මේ දැන් ඔය තංගමනී කියලා එම ගීතයක් තියෙනවා මං අපි දැන් මේ එන ගමනේදීත් කතා කර කර ආවේ ඒ ගීතේ තියෙන විශේෂත්වය තමයි තංගමනී කියන්නේ ද්‍රවිඩ කාන්තාවක් ඊගාවට වැල්ලේ භාවිත වෙන හේඩාව වගේ වචන පාවිච්චි වෙනවා ඒ වගේම උඩරට පාවිච්චි වෙන ඇන්න ගිහින් කියන වගේ වචන පාවිච්චි වෙනවා මේවා ඇඟට නොදැනී මිශ්‍ර වෙලා ඇඟට නොදැනී නිරායාසයෙන් එකතු වෙලා තිනා ඒ ගීත ඒ ගීතේට ඉතින් ඒ වගේ දේවල් තමයි අපි අපිට අර විශ්මය දැනුවේ දැන් හුඟක් වෙලාවට අපිට මේ සින්දුවක් අහනකොට ෂා අපිට මේක කරන්න බැරි වුණානේ ෂා මරු වැඩක් කරලා තින්නේ කියන වගේ අදහසක් එනවා ඉතින් ඒ ඒ එක තමයි ඉතින් වසන්ත පහු කාලිනු අපි වෙනමමත් හම්බ වෙනවා වෙනමම පරිසරයක අපේ එතරම් කිනවනම් පුතාලා දෙන්න එක පන්ති ඉගෙන ගන්න ඒ කාලේ අපි දෙමහොපියන් විදිහට හම්බ වෙනවා ඒ කාලේ අපිට නිදහස හම්බ වෙනවා ටිකක් ඉස්කෝලේදී හම්බ වුණාම පොඩ්ඩක් නිදහසේ කතා කරන්න අනිත් වටපිටාවල් වලින් මිදිලා දැන් ගීත රචනා ශාස්ත්‍රය ගත්තත් අනිත් දේවල් ගත්තත් විවිධාකාර වූ නිර්මාණකරුවන් විවිධාකාර වූ පුද්ගලයින් ඉන්නේ ඒ අතරේ අපිට නිදහසේ පැත්තකට වෙලා යමක් මුමුණා ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකත් ලොකු හඳුනා ගැනීමක්.
1: මොකද අර ඔබ රූකඩ මඩු යාග පොලේ ගීතේ මතක් කරානේ. කොහොමද වසන්ත මේක ලියවෙන්නේ? ඒක පිටිපස්සේ තියෙනවා නේ ලොකු කතාවක්.
2: එතන මේ කාල වේලාවල් මැදිම ඒක සමහර මේ ගීතවල පසුබිම් කතා හරි දිගයි. මේ මගේ ගමේ දැන් අර කූඹියට මොකද්ද ගංගාවක් වගේ අපේ ඒවා ඇත්තටම ඇලවල්. කළු ගඟේ හතු ගංගාවල්. අපිට ගඟවල්. මොකද ඒවා තෙත් කලාපීය ප්‍රදේශවල බොහෝ වැස්සනේ ඉතින් ඔය ගංගවල් පිරිලා ඉතිරිලා යන්නේ ඉතින් පායන කාලවලදී තමයි අපිට බැහැලා නාන්න පුළුවන් ඉතින් අපි පායන කාලවල ලිං වල වතුර ටික අඩු වුනහම ඒ ගංගාවල් දිහා නානවා ඉතින් ඒක සමහර මේ ගීතවල පසුබිම් කතා හරි දිගයි මේ මගේ ගමේ දැන් අර කූඹියට මොකද්ද ගංගාවක් වගේ අපේ ඒවා ඇත්තටම ඇලවල් කළු ගඟේ හතු ගංගාවල් අපිට ගඟවල් මොකද ඒවා තෙත් කලාපීය ප්‍රදේශවල බොහෝ වැස්සනේ ඉතින් ඔය ගංගවල් පිරිලා ඉතිරිලා

0: පැල්ලොත්ත කියලා එතන ගංගවල් දෙකක් එකතු වෙන තැන. එතන මේ ඒකේ තමයි ඔය ගමට ආවහම ඔය රූකඩ ගම්මඩු අවුරුදු උත්සව අර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ගේන මේ සිනමාපට. එතකොට ඕවා මේ කෙරෙනකොට ගමේ කටින් ගැට පණිවිඩ යනවා දැන් මෙන්න මේ දවසේ එහෙම තියෙනවා කියලා. ඉතින් ඒ පන්සල්වත්තේ තෝර ගස් අරේ මේ තියෙන පඳුරු ඒවා එලි කරන්න එනවා. බොහෝ වෙලාට එන්නේ තරුණ තරුණියෝ. ඇත්තටම තරුණ තරුණියෝ එන්නේ එලි කරනවා තමයි, සුද්ධ කරලා සුද්ධ පවිත්‍ර කරලා මඩු ගහන්න උදව් කරනවා. නමුත් එන්නේ පොඩි පොඩි පෙම් පැටලිලි පලහිලව් වලට හොඳ තෝතැන්න. ඉතින් මේ පුංචි අපිට ඒව හරි අමුසු දේවල්. මේ දැන් වගේ මේ මේ ඒව හමු වෙන සිනමා ශාලා අරහෙම නෙමෙයි. ඉතින් ඒවා මහා නරක දේවල් නෙමෙයි. එකතු වෙලා දැන් පොල් අතු වෙනවා ඒ අක්කලා හරි අයියලා එකතු වෙලා ඉතින් කණු හිටවල සමහර මඩු හදනවා දැන් ඒ වගේ දේවල් තියෙන එක අවුරුද්දට. ඉතින් ඒ ඒවා ඇදින් රූකඩ ගෙන්නනකොට ඒව බලන්නත් බොහොම ළඟින් සේඳුන මට තාම මතකයි. දැන් අම්මයි දුවයි මේ රූකඩ බලනකොට පිටිපස්සේ පොල්ලත් අස්සෙන් මේ අර පෙම්මතා හෙමින් කිට්ටු වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ නිකන් හරි අහිංසක දේවල්
1: අපිටත් නැවෙනවා දැන් මේ කියනකොට.
0: පොඩි උන් අපිටත් ඒවා හරි ලොකු දේවල්. ඉතින් මේ එහෙම ගම්වල එහෙම තියෙද්දි හිටි ගමන් සමහරලාට දැන් පිටස්සර යෝජනා එනවනේ. මං මගුල් තුලා වලට දැන් ඔහොම සම්බන්ධ ඇති වුණාට ඕවා ඇත්තටම ස්ථාපිත වෙන්නෙත් නැති ඒවත් තියෙනවා. ඒවා අර කටකතා නෝ විතරයි. ඉතින් සමහර ගමන් ගම්වල කැමති පිට ගමක ටිකක් මොනවාරි අත් මේ තියෙන අයට තරුණයකුට කර බන්දර දෙන්න. ඉතින් එහෙම අතෑරලා යනකොට මේ අර ගැමි යුවතිය අවලට දෙමව්පියන්ට අවනත වෙලා ඊට පස්සේ අර ඉන්න පැත්තට එන්නේ ඇතින් දැක්කොත් හැංගෙනවා මග අරිනවා එහෙම. ඉතින් එවැනි දේ දැකපු සිද්ධි තමයි මේ මේ ගීතයේ සම්පූර්ණ කතාවට ඉවහල් වෙන්නේ. දරුවෝ ලැබලා දරුවෝ ලබන්න තියෙනවනේ අම්මලා ගෙදර.
1: ඔව්.
0: ආවහමත් හැංගිලා වගේ ඉන්නේ. මොකද අර පෙම්වතයි අවට සමාලාට අල්ලපු ගෙදර. සමහරට ඒ ගීස්රෙන්
1: ගමේනේ.
0: ඔව්. සමහර ඥාතියා. එතකොට ඒ අර මම හිතන සංවරකමට අර කරකාර ගිය බැඳලා පස්සේ ආයිත් ඉතින් අර පරණ මතක යනලුත් නොවන විදිහට ඔක බලා ගන්නවා.
1: හැබැයි ඉතින් මේ මේ ඔබ ලියන ගීතේ පෙම්වතා නම් හරි අහිංසකයි නේ. දැන් අර කිසි සමහරට අපි දකිනවනේ.
0: ඔව් එහෙම ඒ කාලේ මට මතයි ඔයගේ සිද්ධි ගණනාවක් තිබුණා. දැන් තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක මේ ගියහම මේ ඉතින් අර ඒ පැත්තේ තියෙනවනේ හවසට මල්පැන් අඩියක් ගහලා දුක නිවාගන්නේ කවියක් කියලා සීපදයක් කියලා එහෙම. ඒ පරිත්‍යාගශීලී බව අර හුලවාලි කතාව වගේ තමයි. ඒ පසු කාලිනව තමයි ඕවා මේ ලොකු දරුණු තත්ත්වයට ගින් තිබුණේ සමාජ මේ විපරණයමත් එක්ක. ඒවා ගමේම බොහොම සංහිඳියාවකින් විසඳෙනවා.
1: හොඳ අපි ගීතය අහමු. ගීතය ගැන පොඩ්ඩක් මතක් කරමුද?
0: රුගරවඩු.
1: ඔව්. ගායනා කිරීම.
0: ගායනා කළේ ඒකත් ඉතින් හරි පුදුම දෙයක්. මගේ සුනිල් සිංහයන්ට යොමු කරපු දෙවනි හෝ තුන්වෙනි ගීතේ වෙරළු ගෙඩිය හරියටට කපාගෙන සංගීතවත් කළේ ආචාර්ය වික්‍රත්නායකයන්. එතුමන් මේ වෙරළු ගෙඩිය ගීතය දැකලා ඇතිවිච්ච කැමැත්තෙන් මා මුණගස්සන්න කියලා පණිවිඩයක් කියලා තුන. ඉතින් මම ගීත කීපයක් අරගෙන ගියා එතුමා ගෙදෙට්ට උදේ පාන්දරක. මේ ගියාම ගීත ටික අරගෙන බල මට ඉස්රහාන්සි පුටිය වාඩිලා බලනවා. මං ඉතින් මූණ ඉරියව් ගැන ඉතින් බොහොම ප්‍රසන්න මුහුණක් ඇති වෙලා නිකන් රෝලු වන්න කිව්වා අපි මල්ලි කරමු හොඳට කියලා. ගීත හතරක් ඒ වැඩසටහනේ හතෙන් තෝරගෙන තිබුණා. විශේෂයෙන්ම සරල ගීවලට රූකට මොඩි යාගපලේ ඉන්න එක ගීතයක් තව ලබලා තියුසා පුරුසේ සපතා කියලා වික්‍රත්නායකගේ රත්නායකගේ මිත්‍රත්වය සහ ඒ අර ඔහු ඇසුරේ ඔහු සෙවනේ නිර්මාණ කරන්නට අවස්ථාව ලැබුණේ මේ රුකනවඩු ගීතයෙන් පසුව දිගටම.

0: ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව රෑ 8යි විනාඩි 53යි. අපි අද මේ කතා කරමින් ඉන්නේ ප්‍රවීණ ගේපද රචක වසන්ත කුමාර කොබවකයන් සමගින්. ප්‍රසංගයේ පුරාවටම හැම වෙලාවකදීම මතක් කරපු නමක් තමයි රෝහණ වීරසිංහයන්. මොකක්ද මේ රෝහණ වීරසිංහයන් සමග තියෙන මෙච්චර ලොකු සම්බන්ධය?
1: ඇත්තටම ජීවිතේ සංසාරගත මේ සහෝදරයෙක් සේමට දැනෙන්නේ. මගේ මුල්ම ගීතය ගායනා කළේ සංගීතවත් කළේ එතුමා. ඉන් පස්සේ මගේ පළවෙනි චිත්‍රපට ගීතය සංගීතවත් කළා. මට සම්මාන දෙකක් දක්වාම අවගෙන ගෙන ගියේ එතුමාගේ ආධාර උපකාරයෙන්. පළවෙනි ටෙලි නාට්‍ය සංගීතවත් කළේ එතුමා. පළවෙනි සහ එකම විවාහයේ අස්සම් කළේ එතුමා මගේ පාර්ශවයෙන්. ඉතින් හැමතැනම ඉන්නවා. ඉතින් අර මම අපරිගු වගේ මගේ මහා පුරුසාදකේ කියන්නේ මගේ ගීත ජීවිතේත් වැඩත් වගේම මේ ජීවිතේත් ලොකු මේ දැවැන්ත මේ මට දැනෙන චරිතයක් රෝහණ වීරසිංහයන්. මම හිතන්නේ මගේ ගීත රචනාවල 100ක් ගත්තොත් 90ක් පමණ එතුමා තමයි සංගීතවත් කරලා තියෙන්නේ. අනිත් එක ගීතවල අරුතට ඉතාමත්ම දැනෙන තේරෙන ඒ වගේම මේ ඒ සංගීතය කාටත් ගෝචර වෙන විදිහට මේ ඒක මහා මේ කියන්නේ සංගීතය අර කියාගන්න බැරි දේවල් නෙමෙයි. හරියට දැන් උදාහරණයක් දැන් අපි ශ්‍රවණය කරපු සිල්පොඳින් වෙන ගීත ඒ අදාළ මූලික හරයන් යටපත් නොවන විදිහට සංගීත නිර්මාණය කරන තන නිර්මාණක එතුමා අති දක්ෂයෙක්. අපි දන්නවා අපි විතරක් නෙවෙයි ආචාර්ය නන්දමාලනීගේ අමරදේව සූරියන්ගේ හැමෝගේම. ඉතින් ඒ ශක්්‍යතාවය අපිට ලොකුවට බලපෑවා එතුමාගේ සංගීතය සහ තන නිර්මාණය. අපේ ගීතවල බොහොම හැඩතල ලස්සන වෙන්න.
0: දැන් අර එකතැනකදී මේ ඔබට සිනමා ගීතයක් වෙනුවෙන් ලැබෙනවානේ මහා දැවැන්ත සම්මානයක්. පොඩ්ඩක් චකිතයක් ආව නේද මේ ගීතය ලියන්න හදනකොට? එතනදිත් එතුමා ඔබට උදව් කරා කියලා අපිට ආරංචියක් තියෙනවා.
1: ඔබතුම් මේ මම හීනකින්ම හිතපුනේ මෙහෙම සිනමා ගීත ගැන මගේ තිබුණ වෙනම රුචියක්. මම පොඩි කාලෙම සරස සම්මාන පළවෙනිම එකේ මේ දිනපු මේ ගීත රන්මුද්දුවේ ගීත ලියම් පතුරුලින් කපාගෙන අලවගෙන ඒ වගේ තිබුණා මගේ. චිත්‍රපටි බලනවා එහෙම. ඒකට ගෙදරින් අනුබලයකුත් තිබුණා. ඉතින් මේ ඔහොම ඇවිත් 90 දශකයේදී එක්ෂණිකවම මේ මට පණිවිඩයක් එනවා මේ HDPM රත්නයන්ගේ හමු වෙන්න කියලා. ඉතින් එන්නේ කුලරත්න හරිවංශ මහතාගේගෙන් පණිවිඩේ. ඉතින් ඒ නියමිත දිනේදී හමුවන්න යන්නේ රෝහණ වීරසිංහයන් සමග. එතකොට චිත්‍රපටි කතාව සැකෙමින් කියනවා එතුමා අධ්‍යක්ෂවරයා. ඉතින් මට ඒත් හරි සැකයක් තියෙනවා. මට මේ ගීතය ලියන්න යොමු කරන්න ඇත්තේ රෝහණ වීරසිංහයන් හෝ රත්නාරේවංශය කියලා. මොකද ඒ දෙන්නා ඒ වෙනකොටත් HDPM රත්නගේ චිත්‍රපට ගණනාවකට සම්බන්ධලා ගීත ලිව්වා සංගීතවත් කරපු හින්දා. එතකොට එදා තව දැවැන්තව දෙන්නෙක් ඉන්න ගීත රත්න ශ්‍රේෂ්ඨයේ ආචාර්ය අජන්තරණසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් ෆෙරා. චිත්‍රපටි ඒ ගීත තුනයි ඇතුළත් වෙන්නේ. අනේ මගේ ගීතය හැර අනේ ගීතය ගීත දෙකම රූපාවලියක් සඳහා රචනා වෙන්නේ චිත්‍රපටි. අන්තිමට මට පැවරෙන්නේ තේමා ගීතය. දැන් මේ ආධුනිකම චිත්‍රපට ශිෂ්‍යයා ආධුනික රචකයාට කෙලින්ම බාර දෙන්නේ දැවැන්ත කාර්යය. ඉතින් ඒකේ මට තාම වචන දෙකක් මතකයි. අක්මුල් නැති ජීවිත සහ නන්නත්තරවාදී යෞවනයක් ගැන. ඉතින් සමාජයේ දූෂිත පුද්ගලින් සමග ගැවසෙන මේ ඒ කටයුතු කරන තරුණියක් සහ නගරයට පිටතින් ඇවිල්ලා අක්මුල් නැතු ජීවත් වෙන ඡායාරූප ශිල්පී තරුණියක් ගැන. ඒ දෙන්නගේ ප්‍රේමය දල් වෙනවා. ඊට පස්සේ අර දූෂිතයන්ගේ පීඩාවට ලක් වෙනවා. සංගවිලා යනවා නගරෙන්. දරුවෙක් හම්බෙන් ඉන්නවා. ආය දූෂිතයන්ගේ ග්‍රහණයට අස් වෙලා අවසානයේ කේද වචකින් නිම වෙන්නේ සැකවින එක. ඉතින් මම ඕක යනකොට මට මතක් වෙන්නේම බටහිර සිනමා ගීත අර තියෙන චිත්‍රපටි රෝහණ වීරසිංහ සමග මම වාහනේ යනවා ටිකක් දුර. යනකොට මම අහනවා මේ කොහොමද මේක ලියන්නේ? ඔයාලියන් එන්න කියලා ඒ විශ්වාසය මට දෙනවා. මම ඇහුවා මේ සාමාන්‍ය සරල ගී සම්ප්‍රදායෙන් පිටත බටහිර ගීතයක කමන්නේ කැමති එකක් ලියන්න කියලා. අපි සතියකින් හම්බෙන්න ඕනේ වුණා. ඊට පස්සේ මම බස් එක නැගලා යනකොටත් සීර වෙලා තෙරපිලා මම මගේ සාක්විති විචාර කෑම උතාගෙන ආපු කවරේ මමට ඊට පස්සේ ඊට හැමනවා ලියවෙන්නේ දූවිලි හසුතවරා කියන වචන ටික. මොකද පාරේ දූවිලි අපි දාඩිය කාගෙන ඊට පස්සේ පිළියන්දලින් වැහැලා සුල්ලර්ගම මහත්තයාගේ ග්‍රොසරියක් තිබුණා. එතෙන්ට යනකොට මට කොලයක් දෙනවා මේ සින්දුවක් ඔලුවට ආවද කියලා. ඒකේ අර වචන ටික ආයි ලියාගෙන තමයි ටිකෙන් ටික ගීතය සම්පූර්ණ කරගන්නේ. සතියකින් පස්සේ මම මුලින් ප්‍රේමරත්නය මුල් ගහන ඉස්සර රෝහණ විසින්හන්ට පෙන්නවා. කිව්වා මේ අපිට හොඳ වැඩක් කරත හැකි කියලා. ඊට පස්සේ එච්.ඩී. ප්‍රේමරත්න මහත්තයත් බලලා මේ රෝහණ කොහොමද වසන්තගේ සින්දුක අපිට හොඳ වැඩක් කරත හැකි කිව්වා. ඒ රෝහණයි කොහොමද වැඩියෙන් කියන්නේ. නමුත් අවසානයේ ඉතින් ගීතය ඉවර වුණේ ඉතින් මට සම්මාන දෙකක්ම මේ ලැබිලා රෝහණ විසින්යන් හොඳ සංගීත අධ්‍යක්ෂක වෙලා ඒ වගේම මේ චිත්‍රපටියේ අනිකුත් ගීත මේ වලට රූකාන්තට සම්මාන හම්ුණා. දමන ජයසූරි මහත්මිය සම්මාන හම්ුණා. ඒ කියන්නේ ගීත පාර්ශවයෙන් ගොඩක් සම්මාන ලැබිච්ච චිත්‍රපටියක්.
0: ඉතින් ඔබ හිතුවද මේ ගීතය ලියනකොට ලියවෙනකොට ආචාර්ය රෝහණ විරසිංහයන් මේ ඔබට ශක්තිය ලබා දෙනකොට අනිවාර්යයෙන්ම මේ ගීතයට සම්මානයක් හම්බෙයි කියලා?
1: අනේ කීයටවත් හිතුවේ නැහැ. මොකද අනිකුත් ගීත දෙකත් මේ වගේම රසවත් බොහොම හරබර චිත්‍රපටියට බොහොම ගැළපුණු ගීත දෙකක්.
0: හොඳයි, අපි එහෙමනම් මේ ගීතයට ඔබට සම්පූර්ණ ශක්තිය ලබා දුන්න, එහෙම නැත්නම් ඔබේ මේ ගේයපද රචනා ජීවිතයේ දැවැන්ත අත්තලක් වෙච්ච රෝහණ වීරසිංහන්ගෙන් මහල බලමු මොකක්ද මේ ගැන කියන්න කියලා. අයිබන් ඔබතුමාට.
2: අයිබන් අයිබන්.
0: මම හිතන්නේ කතා බහ අහන් ඉන්න ඇති මේ. හැබැයි වසන්ත කුමාර කොබෝගට නම් මේක තාමත් අරුමයක්. එතුමා දන්නේ නැහැ මම ඔබතුමාව මේ සම්බන්ධ කරන් ඉඳගෙන තමයි ඔබතුමාගෙන ඇහුවේ කියලා. ඉතින් මම කැමති ඔබතුමාගෙන් අහන්න, ඔබේ මිත්‍රය යහපැත් ඉන්නවා අද දවසේ මාගේ ඉදිරියෙන් ඉඳගෙන, කොහොමද වසන්ත කුමාර කොබෝ ගැන ඔබගේ කියවා ගැනීම?
2: මට වසන්තව හම්බෙන්නේ කියන වසන්ත ගේ නිර්මාණයකට මම සම්බන්ධ වෙන්නේ පෞද්ගලිකව මුණ ගැහෙන්නේ නැතුව. ඒ කියන්නේ එදාසර ගුවන්විදුලි තිබුණා මේ ගීත රචනා බැංකුව කියලා එකක්. ඒ ගුවන්විදුලියේ ඒ යුගය කියන්නේ හොඳ ගීත සාහිත්‍ය තිබිච්ච යුගයක්. ඉතින් හොඳ ගීත රචනා ඒගොල්ලෝ බැංකුවක් හැදලා, ඒ කියන්නේ ගීත රචනා තැපෑලෙන් එනවා මේ එක එක්කෙනාගෙන් සමාල්ලාට ලියලා ඇවිල්ලා බාර දෙන ඒවා, ඒවා බැංකුවක් හැටියට තැන්පත් කළා තිබුණා. එතකොට ඕනම නිර්මාණකරුවෙකුට, සංගීතකරුවෙකුට, එහෙම නැත්නම් ගායන ශිල්පියෙකුට, ශිල්පිනියකට හොඳ ගීත, ඒ කියන්නේ ගුවන්විදුලි හැම්බෙලේම මේ පෙළඹෙව්වේ හොඳ නිර්මාණ, හොඳ හරවත් රසවත් නිර්මාණ කරන්න. ඉතින් ඒගොල්ලන් හොඳ පද රචනාවල් මොනවද කියලා අර බැංකුවෙන් තෝරා ගන්න එක පුරුද්දක් හැටියට පටන් ගත්තා ඒ කාලේ. එතකොට මමත් මගේ නව පදමාලා හෝ මට මතක නැහැ කොහොම හරි ආධුනික වැඩසටහනක්, ඒ වැඩසටහනට ගීතයක් තෝරා ගන්න ගියාම තමයි මේ වසන්ත කුමාර කොබෝක කියන යටින් ලස්සන අත්තකරු මේ ලියලා තිබිච්ච ගීතය එක දිය බිඳුවෙන් කෙලෙසද පවසක් ඒ සින්දුව තමයි මම අතට මගේ අතට ආවුනේ හොඳම ගීතයක් හැටින් මම තෝරගෙන යද්දි. ඊට පස්සේ මම ඒක ගීතයක් හදලා ඒ ආධුනික වැඩසටහනේ මමයි බන්දුලයි, එතකොට අපි ඒක පන්තියේ ඉගෙන ගන්න සංගීත විද්‍යාලේ, මමයි බන්දුලයි ඒක යුග ගීයක් හැටියට ගායනා කරන්න මේ මම හදාගත්තා. එවෙලෙම හදාගත්තා ඒ බැංකුවෙන් අරගෙන එවෙලෙම මේ ශබ්දාගාරයට ගිහිල්ලා අපි එකතු වෙලා හදලා පරිගත කරා. ඉතින් මේ ගීතය හරියට ගුවන්විදුලියේ උදේට වාදනය වුණා. ඉතින් ඒ ගීතය හරියට ජනප්‍රිය වුණා. ඊට පස්සේ තමයි මේක වසන්ත කුමාර කොබෝකව හම්බ වෙන්නේ. ඒ දෙවෙන මුණ ගැහිච්ච මුල් අවස්ථාව මොකද්ද කියන එක ඇත්තටම මට මතක නෑ. මේ
1: මට මතක විදියට රෝණයි මේ ඊට පස්සේ හොරන්ට එනවා සත්‍ය ගීතය අරගෙන. එතකොට සත්‍ය ගීතය පළවෙනි උදේ කියන්නේ 2:30 මේ දර්ශන වාරේ ඉවරලා මේ රෝණයිල බලන්න යනකොට එළියට ගිහින්, එතකොට හොරණ පුරුදුයි රෝණයිලට ශ්‍රීපාලිට ඇවිල්ලා බයිසිකලයකින් ටවුන් එකට ගිය කිව්වම මමයි යාළුවෙක් හොයාගෙන යනවා. ඊට පස්සේ මගදී මුණ ගැහිලා මේ මම කතා කරලා කියනවා මම වසන්ත කුමාර කොබෝ කියලා. රෝණයිට බයිසිකලේ වදින්න වෙන්නේ නැහැ. පයින්ම ඊට පස්සේ ආයිත් අර දෙවෙනි වාරේ සමය දෙතෙන්ට අපි කතා කරගෙන ඒ තමයි මුල්ම මුණ ගැහිම.
2: හරි හරි. ඔව් ඊට පස්සේ කොහොමද මේ සම්බන්ධය දිගින් දිගට ගියා අපේ සරණ ගී වැඩසටහන් වලට සුනිල් ගේ එඩ්වඩ් ගේ එහෙම මේ ලියන්න පටන් ගත්තා. අක්බර් තින් හොඳ රසවත් කාලයක් ඒ කාලේ හිටියා. ඉතින් ඒ කියන්නේ සුනිල් ගේ වයිදි ගොඩක් එතකොට වික්ට්‍රයටත් වික්ට්‍රය මේ මේ මේ බෙරළු ගෙඩිය ලිව්වේ හැදුවේ වික්ට්‍රය නේද?
1: ඔව් වික්ට්‍රය.
2: ඔව් එතකොට මම ගීත ගණනාවක් හැදුවා. ඒ හැම එකක්ම වගේ මේ ගීත රචනා වලින් හොඳ ගීත පැත්තට කැසට් පැට ගණනාවකට මේව ඇතුළත් වුණා. ඒ අතරි තමයි මේ මේ HD ප්‍රේමරත්න කියන්නේ මාව පුදුම මේ ඉවක් තියෙන කෙනෙක්. අලුත් අලුත් නිර්මාණ කෙරෙහි අලුත් අලුත් ගායන ශිල්පීන් කෙරෙහි හරි අවධානයෙන් ඉන්න කෙනෙක්. ඉතින් දැන් මට මේ සප්තකන්‍යා චිත්‍රපටිය ගැන අපි සාකච්ඡා කරද්දි ගීත තුනක් තියෙනවා මේක මෙහෙම මෙහෙම කියද්දි මේවා ලියන්නේ කවුද කියනකොට දැන් එකක් අජන්ත රණසිංහට දීලා ඉවරයි. ඒ තමයි ඉතින් ඒ කාලේ හිටපු ජනප්‍රියතම ජ්‍යෙෂ්ඨතම කෙනෙක්. ඊට පස්සේ කැමිලස් පෙරරට එකක් දීලා අනිත් එක කොහොමද මේ තේමා ගීතය දෙන්න කියනකොට තමයි එයා කිව්වේ මේ වසන්ත කුමාරක ඔබ කියලා කෙනෙක් ඉන්නවා නේද, එයා හොඳට ලියනවා අපි දීලා බලමු කියලා. ඉතින් මම කව හරි ෂෝක් මේ එහෙමනත් මේ හොඳට ලියයි කියලා. ඉතින් අපි ඒ විශ්වාසයෙන් දුන්නා. ඒක ඇත්තටම පුදුම විදිහට මේක HD ප්‍රේමරන්තයන්ගෙත් හරි මේ ආකර්ෂණයට මේක පාත්‍ර වුණා. කියන්නේ සම්පූර්ණ චිත්‍රපටයේ තේමාව මේ ගීතය තුළ තියෙනවා.
0: දැන් ආචාර්ය රෝණවීර සිංහන් ඔබතුමාගෙන් මම අහන්න කැමැතිම ප්‍රශ්නයක් තමයි දැන් මේ වසන්ත කුමාර කොබවක කියන ගේයපද රචකයාගේ තිබෙන සුවිශේෂත්වය මොකක්ද? මෙතරම් ලගන්නා සුළු ගීත එහෙම නැත්නම් මෙතරම් හදවතටම දැනෙන ගීත ලියන්න
2: විශේෂත්වය තමයි. ඉතින් සාහිත්‍ය පිළිබඳ දැනුම සහ මේ මේ මේ අපේ අපේ ශාස්ත්‍රයේ අපේ ගීතය කෙරෙහි ඇති කියන්නේ ගීත හොඳ ගීත නිර්මාණකරණය පිළිබඳ එතුමාගේ තියෙන කැපවීම සහ ඒ හැම වෙලේම හොඳ දෙයක් අලුත් දෙයක් කරන්න කියලා පිපාසයක් තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ශිල්පියෙකුට තියෙන්න ඕනේ ලොකුම ගුණාංගේ. අදට වඩා හෙට හොඳ එකක් නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඕනේ කියන හැඟීම හැම වෙලේම හිතේ තියෙනවා. ඉතින් ඒකෙන් කොයිතරම් මුදල් ප්‍රතිලාභයක් හම්බෙනවද කියන එක කිසිසේත්ම හොයන්නෙත් නැහැ අහන්නෙත් නැහැ. ඒ කාලේ අපි ඔක්කොම කරේ ඒ විදිහට තමයි. ඒ නිර්මාණය සාර්ථක වුණාන් පස්සේ ඒක පිළිබඳ තියෙන සතුට විතරයි අපිට තිබුණේ. සියලු දෙනාම එක් වෙලා ඒ සතුට විඳගත්ත নানা ප්‍රකාර විදියට.
1: ඒක තමයි රෝණයි මේ පඬිත් අමරදේවයන් නමකුත් දැම්මේ අපේ මේ මිත්‍රත්වයට සජ්ජන සංගමයේ කියලා.
2: සජ්ජන සංගමයේ කියලා. ඔව්. ඉතින් අපි සින්දු හදනකොට එකතු වෙනවා ලක්ෂ්මන් ඔය
1: ආනන්ද වීරසිරි
2: කුලරත්න ගොබා ගොබෝක බන්දුල බන්දුල සමහරලාට එනවා නැත්තම් කුමාරදාස සපුතන්ත්‍රි හිටියා. තව හිටියා මේ අපේ ඔය ඡායාරූප ශිල්පික සිසිර විජේතුංග. ඔය අපි කට්ටිය එකතු වෙනවා හැමදාම ඒ සින්දු හදනකොට. එතකොට එක එක්කෙනාගේ කමෙන්ට්ස් එනවා මේ මෙතන මොනාරි හැඩ නැත්තම් එතන තව පොඩ්ඩක් හැඩ කරන්න කියන ලක්ෂ්මන්. එහෙම තමයි විශේෂයෙන් ඒ තනු හදද්දි හුඟක් වෙලාට ඒ කමෙන්ට්ස් දෙන්නේ එයා තමයි.
1: ඉතින්
2: ඒක නිසා අපේ තනු හරියට මේ මේ මේ විවිධත්වයෙන් යුක්ත වුණා. මාව හැම වෙලෙම නිවැරදි කරා. ඒ කියන්නේ අර යාළුවෝ හැටියට නිකන් පිටකසන යාළුවෝ නෙවෙයි හිටියේ. හැම වෙලෙම නිවැරදි කරලා යාළුවව තව උඩට ගෙනියන්න තමයි හැම අනිත් අය උත්සාහ කරන්නේ. එහෙම බැඳීමක් අපාතර තිබුණා. ඉතින් ඒ නිසා තමයි ඔය කොබෝකගේ නිර්මාණත් දැන් ලියාගෙන ආවත් අපි මෙතන මෙහෙම නෙවෙයි අපි මෙහෙම වෙනස් කරමු කියලා කිව්වම ඒ නම්‍යශීලී බවත් එක්ක මේ අපි ඒකට හැඩ ගැහෙනවා. ඒකෙන් නිර්මාණය තව ලස්සන වෙනවා. ඉතින් ඒ වාගේ අපි එක්කෙනාට එක්කෙනා ආදරය කරා, එක්කෙනාට එක්කෙනා ගෞරව කරා, එක්කෙනාට එක්කෙනා නම්‍යශීලී වුණා. මුදල් කියන වචනේ අබ්බම්මල් රේනුවකවත් ඔළුවේ තිබුණේ. ඉතින් ඕක තමයි මේ මේ මේ ගීතවල සාර්ථකත්වයේ රහස.
0: වසන්තර මොකක්
1: කියලා රෝණය කියපු එකට මට යමක් එකතු කරනවා. දැන් පලංචියේ සින්දුව සෑහෙන කාලයක් රෝණය ළඟ තිබිලා ඒක ඒකල ගායනය යුග ගායනයක් විය යුතුයි කියන තීරණයට එන්නෙත් මං හිතන්නේ ලක්ෂ්මන් අයියායි රෝණයයි ඒකලා. ඊට පස්සේ සපු අයියා මේ සපුතන්ත්‍රි මහත්තයා එහෙම කිව්වා මේ මේ ගීතය අවසානයේ ඉවර වෙන පදේ මීට වඩා ප්‍රබලව ලියා ගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. ඉතින් ඒ උත්සාහයත් එක්ක හොඳම පදයක් ලියන්න යනකොට කාලය ටිකක් ගත වුණාට අවශ්‍යම පදේ එනතුරු විවසීමක් තිබුණා. ඉතින් ඒ ෆයිල් එකේ කවදා හරි කෙරෙනවා කියන විශ්වාසයකුත් තිබුණා. ඉතින් ගීතයත් අතිසාර්ථක වුණා. ඒ නිසා අර කලබලයෙන් ලියාගෙන ඉක්මනට පටිගත කරව ගන්න අවශ්‍යතාවයක් අපිට තිබුණෙත් නැහැ. රෝණයිල වුණත් ඒ උනන්දුව ඉවසීම අපිට උගන්ලා දුන්නා.
0: හොඳයි, මං තන බොහොම කාර්ය බහුල දවසක තමයි රොහණ වීරසිංහයන් ඉන්නේ. නමුත් වසන්ත කුමාරක ඔබව කද මැදිරියට එනවා කියලා කිව්වහම මොන වැඩේ තිබුණත් මේ වෙලාව මම වෙන් කර ගන්නවා කියලා කිව්වා. ඉතින් බොහොම ස්තුතියි රොහණ වීරසිංහ මැතිතුමනි ඔබතුමාට. අපි ආයෙමත් දවසක හමු වෙමු වසන්තයි.
1: රොහණයි
2: හරි පැතුම්.
1: හැමතිස්සෙම මගේ
2: බොහොම ස්තුතියි වසන්ත.
1: හොඳයි, බොහොම ස්තුතියි.
2: හරි හරි, සන්තෝෂයි.
1: බොහොම ස්තුතියි.
0: හොඳයි, මොකද හිතන්නේ?
1: අනේ ඉතින් හැමතිස්සෙම මම පිටිපස්සෙන් දෙවන්තෙක් විදියට ඉන්නවනේ.
0: හිතුවද සම්බන්ධ කරගත්ත හැකියාවක්.
1: ඇත්තම විශ්මයක් තමයි මේ.
0: දැන් අපිට ගීත දෙකක් තියෙන එකක් එක පැත්තකින් අර ඔබට රොහණ වීරසිංහයන් සංගීතවත් කරලා දෙන රාජ සම්මාන දිනන ඒ ගීතේ තිබෙනවා දුහවිල්ලෙන්. අනිත් පැත්තෙන් තිබෙනවා දැන් ඔබ කතා කරපු බොහෝ දෙනෙක් එකට එකතු වෙලා නිර්මාණය ඒකල ගායනයක් යුගල ගායනයක් බවට පත් කරලා තැන් තැන් වලින් වෙනස් කරපු පලංචියේ ගීතේ. අපි දාන්නේ කොහොමද?
1: ඇතුම් තීරණය කරන්න මොකෝ දෙකම මට දරුව දෙන්නෙක් වගේ.

0: Harima rasavat katabahak. Itamatma harvat katabahak. Australia Melbourne nagare lava haritamara name pahuela vinadi 15 මේ මොහොතේ සජීවීව අපිත් එක්ක මහද්වීප 6කින් එකතුලා යන පිරිස යලිත්වතාවක් අයිබෝන් කියලා පිළිගන්නවා රටවල් 70කින් හැමෝම මේ වැඩසටහන මේ සාකච්ඡාව පිළිබඳව ඉතාමත්ම විමසිල්ලෙන් ඉන්න අපිට ලැබෙන ප්‍රතිචාර සහ පණිවිඩ මගින් ඒ බව අපිට පසක් වෙනවා ආචාර්ය රෝහණ වීරසිංහයන් අපිට ශ්‍රී ලංකාවේ සිට සජීවීව සම්බන්ධ වුණා ඔබතුමාගේ තිබෙන ඒ ලිංගතුකම සහෝදරත්වය සහ දක්ෂතාවය මේ සියල්ලම නිසා වෙන්නට ඕනේ එතරම් කාර්යබහුල මොහොතකත් අපි වෙනින් විනාඩි කිහිපයක් වැය කරන්න එතුමා කැමැත්ත පළ කරේ සිසිරයි අපි ගේපද රචකයන් ගැන බොහෝම අහලා තිනු අපි නිරන්තරයෙන්ම කතා කරන මාතෘකාවක් ඔබත් මේ මැදිරිය මාත් එක්ක වාද සංවාද විවාද කරලා තිනවා මේ සම්බන්ධයෙන් කොහොමද වසන්ත කුමාර කොබව කියන් ඔහුගේ ගේපද රචනාවලට සාහිත්‍ය භාවිතා කරන හැටි
1: ඒක ඒ තුල තියෙනම චමත්කාරයක් අපි ගීතයට යන්න කලින් අපි ටිකක් වෙලා කතා කරනකොට දැන් මොහොතකට පෙරත් අපි ඒ අත්දැකීම ලැබුවා ඒ ගන්න මේ රූපමා රූපක මේ දන්නවනේ ඉතින් කවුරුත් කාටත් තේරෙන උපමා කියන්නේ මොනවද රූපක කියන්නේ මොනවද කියන එක ඉතින් ඒ වගේ දේවල් ගන්නකොට ඒක අපි මේ සුහදව කතා කරනකොට එක දවසක් කියනවා මේ යා වැරදි තොටුපලින් ගොඩ බෑලා තියෙනේ කියලා. ඒ තුල තියෙන ගොඩාක් දේවල් තියෙනනේ ඒ ඇතුලේ. දැන් මම ඔක කතා කරන්නේ නැහැ මේ වෙලාව මේ වටිනා වෙලාව නැස් වෙන නිසා. ඉතින් ඔය ඒ දේවල් එක්ක බලනකොට දැන් මේ මෙතුමාගේ තියෙන තව විශේෂයක් තමයි මේ හැමෝම පාවිච්චි කරන උපමා රූපක වෙනමම විදිහකට යොදා ගන්නවා. දැන් ආචාර්ය වික්‍රත්නායකයන්ගේ තියෙන ගීතයක් ඒක වැඩි දෙනෙක් අහලා නැතුව ඇති එක රැයක් පායා කියලා ගීතයක්. ඒ ගීතයේ තියෙන වෙනමම කතාවක්. ඒක දැක් ඒ ගීතය ටිකක් කන් යොමලා අවධානයෙන් ඇහුවොත් එකපාරටම හිනාවකුත් යනවා. මෙච්චර දෙයක් මේ වචන ටිකෙන් බොහොම කෙටියෙන් ලියවිච්ච වචන පෙළක්. ඒ වගේම තමයි පැතුම්මල්ලි දැන් අපි විරෝධාකල්ප ගී කියලා තියෙනවනේ වෙනම එක එක ප්‍රවණතා තියෙනවානේ. හැබැයි අපි කලාවක් එක්ක මේ දේවල් මොහු කරගන්නකොට ඉතාම පරිස්සම් වෙන්න ඕනේ කියලායි මම හිතන්නේ. ඒ දේවල් අපි ඉගෙන ගන්න මෙතුමාගේ. දැන් සියාතුවේ කියලා ගීතයක් තියෙනවා. ඒ ගීතය විරෝධාකල්පක ගීතයක්. ඒකේ අන්තිමට කියවෙනවා මේ අපි දැන් ගිහිල්ලා වැවේ සොරව අරලා දාමු අපි මේම බෙදා දාගමු මේ බලධාරීන්ට මේවා ඕන විදිහට කටයුතු කරන්න ඉඩ දෙන්න බෑ කියන පණිවිඩය තමයි එතුමා දෙන්නේ. හැබැයි ඉතාම ඒක ගැමි ආරට ඒක අගේට ලියවිලා තිනවා. දැන් ඔය ගීතය ගැන අපි යමක් පොඩි රසවින්දනාත්මක යමක් කරන්න වචන ගැන උනන්දු වෙනකොට ඒකේ තියෙනවා පැලපත කියලා වචනයක්. දැන් මේ පැලපත කියන වචනේ අපි දන්නවා මේක මොකද්ද කියලා. ඒකට යදෙන ගැමි වචනේ මට දැන් අපි වචන පස්සේ වචන වලට ලෝබයිනේ අපි මේ නිර්මාණ කරපු විදිහට. ඉතින් ඒකේ નિયම තේරුම මම මේ මෑතකදී මෙතුමාගෙන් මම දැනගන්නේ. හොඳ වෙලාවට මම අර ඒ රසවින්දන ආත්මක ලිපිය ලියන්න කලින් කතා කරා. මං හිතුවේ ඒක වැරදීමක් වෙන්න ඇති කියලා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් සමහර විට ගායනයේදී වරද්දාගත්ත තැනුත් තියෙනවා. දැන් ඔය ගීතේ තියෙනවා පවිනේ කියන වචනය. වෙනත් විදිහකට උච්චාරණය වෙනවා වගේ ඇහෙන්නේ අපිට. ඉතින් ඒ වගේ දේවල් අපි නිතරම නිරන්තරව අපි කතා කරන්නේ ඕවා තමයි. ඉතින් ඒ වගේ දෙයකට විවෘතව අපිට අහන්න පුළුවන්. ඇත්තම කියනවා නම් දැන් මේ මෙතුමා අපිට වඩා අවුරුදු 20ක් කලින් ඉඳන් ගීත ලියන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට ඒක ඉබේටම කියනවා මගේ කොච්චර මේ ප්‍රමාණය මගේ කාලේ. ඉතින් ඒ වුණාට දැන් ඒ ජේෂ්ඨයෙක් නේ අපි. එතකොට අපිට ඒ ජේෂ්ඨකම කිසි විලාවකවත් හංගවන්නේවත් නැහැ. ඊටම සුහදව අපිත් එක්ක මේ ගනුදෙනු කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ දැනුම බෙදා හදා ගැනීම වගේම මේ අපූර්ව උපහරණ ගෙනත් දැක්වීම වගේ දේවල් හරි වටිනවා. ඉතින් ඒක තමයි මේ සාහිත්‍යයට එකතු වෙන්නේ. ගීතය කියන්නේ ඊටම මේ කෙටියෙන් ලිවිය යුතු ඒ විනාඩි 3 ඇතුළත ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. සමහර විට මේ මෑතකදී මං අහගෙන නවකතාවක් ගැන කතා කරනවා. එතකොට කිව මේ මෙතුමන් කියනවා මේ මම නවකතා ලියලා නැහැ. හරි මොකක් හරි කතාවක්. මට ඉබේටම කියුනේ එක ගීතයක තියෙන නවකතා 10ක කතා කියලා.
0: එක දවසක් අපිට හැකියාවක් ලැබෙනවා මෙතුමත් එක්ක කතා කරන්න. එතකොට එතුමා මේ ගීතයක් සම්බන්ධයෙන් තනිකර චිත්‍රපටියක්. බටහිර චිත්‍රපටියක් විනාඩි 3කට කැටි කරලා
1: මම ගන්නවා.
0: ඔය පැය 3ක චිත්‍රපටියක් විනාඩි 3කට ගේනවා. මේක හරි අපූර්ව දක්ෂතාවයක්. අර ඒ ගීතය අහනකොට පැය 3කම චිත්‍රපටිය අපේ ඔළුවේ ඇඳෙනවා, මනසේ ඇඳෙනවා. කොහොමද මේ වැඩේ කරන්නේ?
2: ඇත්තම මේ මගේ ඇතුලේ මම කියන්නේ මගේ මම නොදැන වැඩිච්ච සිනමා රසිකයෙක්. ඒක මේ අපේ දිවයිනේ දේශීය ගීතයට එහා ගිහින් තියෙන මමවත් දන්නේ නැත. ඒ කියන්නේ මම ওই සරසවියේ ඉන්නකොට අපේ නිවාසිකාගාරයේ තියෙන හැවුලක් පාරේ නිවාඩු ඉවරලා අපි එන්න ඉස්සර සතියක් ඉස්සෙල්ලා මම එනවා. ඇවිල්ලා මුළු කොළඹම තියෙන චිත්‍රපටි දෙමළ, ඉංග්‍රීසි, සිංහල සේරම චිත්‍රපටි බලනවා. ඒ කියන්නේ 10:30ට පටන් ගත්තාම ඊළඟට බස් එකෙන් බඹලිපිටින් පටන් ගත්තොත් ඊළඟට 2:30, 6:30, 9:30 ඒකත් බලලා කරුවලේම එනවා. ඊළඟ දවසෙත් ආය යනවා. ගිහලා ඒ සතියෙම ඉවර කරන චිත්‍රපටි බලලා ඉතින් සමහර ඒවත් කියන්නේ භාෂාව තේරෙන්නේ නැහැ. ගීතවලට ආසයිඳ ඒ කාලේ හින්දි චිත්‍රපටය විතරන දෙමළ චිත්‍රපටි. ඉතින් ඒකෙන් මම හිතන්නේ මේ චිත්‍රපට කර්මාන්තය තුළ මේ ගීතයට තියෙන විශේෂතා මට මං හිතන්නේ ඉබේ ඇතුළු වෙන්නේ නැති. මොකද මම විෂය සම්බන්ධයෙන් විද්‍යා ශිෂ්‍යෙක්නේ. ඉතින් අර අර මේ සසිරි වගේ දැනුම් පිපාසාවක් තියෙන නිසා සහ අර ඒ අර යම්කිසි ශානරයක්නේ මේ සිනමා ගීතය කියන්නේ. ඉතින් ඒක කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා තියෙන කුතුහලය. ඒ නිසා පසු කාලීනව මේ සිනමා නිර්මාණවල තිර රචනා තිස්සබේසේකරයන්ගේ තිර රචනා එහෙම කියවන්න ලැබෙනවා. ඒ වගේම බටහිර චිත්‍රපට කතා තේමාවන් කුරුසෝ වගේ ඒ වගේ දැවැන්ත චිත්‍රපටවල කතා ඒ වගේම සිනමා ගීත තිවිච්ච හින්දි චිත්‍රපටවල කතා අභිමාන් ගීත් වගේ. ඉතින් එතකොට දැන් මේ කතාවට ගැළපෙන විදිහට ගීත ලියවිලා තිවිච්ච හැටි ඒවා එක එක විවිධතා අර හඳුනා ගන්න පුළුවන් වෙනවා. පසු කාලීනව එහෙම මට හම් වෙනවා ටෙල් නාට්‍යවල කතා වගේම සමහර සිනමා සිනමා නිර්මාණ සඳහා යොදා ගන්න නවකතාවල නැත්නම් ඔය වෙන සිද්ධි දාමවල යම් සත්‍ය කතාවලින් පරිවර්තන. ඉතින් මමත් ඊට පස්සේ පුරුදු වෙනවා එහෙම එකකට කොහොමද ලියන්නේ කියලා. මම මේ ලංකද ලිව්වා ඇත්තටම සිනමා ජවනිකාවක් මමම වාගෙන ඒ කතාව ලියලා ඊට පස්සේ කතාවට මම ගීතය ලිව්වා. එතකොට ඒ විෂුවල් එක මුලින් හිතලා. ඉතින් අපි එක එක ආකාරවලින් උත්සාහ කරන්න ඕනේ මේ ගීතය ලියනවා කියලා. පද ටිකක් ලියනවට එහා යනවන ක්‍රීඩකයෙක් වුණත් එහෙමනේ. දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආවොත් එන පන්දුවට ගහනවා කියන එක තමයි සරලම කතාව. නමුත් ඒ එන පන්දු හඳුනාගෙන ඒ ඒකට උචිත විදිහට ප්‍රතිකරණය දීම තමයි ඒ අග්‍රගන්නේ ක්‍රීඩකයෙක් බවට යන්නේ. හැම ශේෂයම එහෙමයි. අපි එක ගීතයක් දෙකක් ලියලා ජනප්‍රිය වුණාම ඉතින් ඒක කරේ තියාගෙන ලෝකෙට කියමින් හුවා දක්වමින් යාම නෙවෙයි. තව තව ගැඹුරට යන්න ඕනේ. මං හිතන්නේ ඒක මම ඉබේම හෝ මගේ වාසනාවෙන් හෝ විද්‍යාත්පත් ඥාණයෙන් හරි ඉවසීම මං කිව්ව එකයි. ඒ සියල්ලම එකතු වෙන්නේ නැති. ඒකයි අවුරුදු 50ක් මෙම තාම ඉන්නේ. අනිත් එක තමයි මම මගේ පරපුරේ නෙමෙයි පසුපරපුරේ නා හොඳ ගීතයක් ලියපු රචකයෙක් කියනවා. මං දුරකථනංගේ වහගෙන කතා කරලා අගය කරන්න මගේ එක සිරිතක්.
0: මේ අද දවසේ මේ 50 වසරක ඔබ තුමා ලියපු මේ ගේ පද සියල්ලටම අපිට ඉදිරිපත් කරන්න බැරුණත් තනින් තන තෝරාගත්ත විශේෂිත ගීත කිහිපයක් අරගෙන ඉන්න ඕන කියලා තමයි මම වැඩසට අහන සංවිධානය කරන වෙලාවේ එමු නැත්නම් මේකට ප්ලෑන් කරන වෙලාවේ හිතාගෙන හිටියේ. හැබැයි ඒ ගීත කිහිපයට අමතරව අද විශේෂ ගීතයක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕන කියලා මට හිතනවා. ඒ ගීතේ මට ලබා දෙන්නේ මේ සිසිර අයියා. මල්ලි මේ ගීතය හරිම වෙනස් කියනවා. අර මේ සංගමණී ගීතය. එතකොට මට හිතුණා තව එකක් පැත්තකින් දාලා මේ ගීතය අද ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මොකද මේ ගීතය අතිශය විශේෂයි. මොකක්ද මේ විශේෂත්වය?
1: හොඳ ප්‍රශ්නයක් පැතු මල්ලි. මොකද ඒකේ මේ ගීතයක් කියන්නේ සාහිත්‍යමය පැත්තකුත් තියෙනවා, සංගීතමය පැත්තකුත් තියෙනවා. ওই දෙකේ හොඳ සම්මිශ්‍රණයක් වෙච්ච ඒ වගේම සංගීතමය පැත්ත ගත්තත් දැන් අර මම කලින් කිව්වා ওই ගීතේ වචන ගැන. ඒ සංගීතය කර්ණාටක සංගීතය ඉන්දියාවේ දකුණු ඉන්දියානු සංගීතය ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ගායන ශිල්පියා සුනිල් එදිරිසිංහන් එතුමත් හොඳට අරලේ ලැවලා ස්වර වල ඒ කර්ණාටක මේ ගායන එක ස්වරූපයෙන් ගායනා කරනවා. ඒ උදාගෙන මාධ්‍ය භාණ්ඩ. එතකොට ඒ සංගීතයේ තනුව මේ සියලු දේ ඔක්කොම එකට මේ වෙලා තියෙන මම දන්නේ හැටියට මේ ගීතේ ඉතින් මුලින් ලියපු ගීතයක් ඒ ලියපු ගීතයට ඒ ඔක්කොම දේවල් හරියට එකතු වෙලා ආපු අපූර්ව ගීයක් ඒක වෙනම ගීයක් කියලා තමයි මට හිතෙන්නේ ඒකයි
0: වසන්ත කුමාර කොබවක අපේ ආදරණීය කලාශිල්පියාණනි කොහොමද මේ ගීතේට මෙතරම් වෙනස් වචන රසිරය කියනවා වගේ වෙනස් වර්ගය කියන්නේ අපි මුළු ලංකාවේම නියෝජනයක් වගේ නේ හැමතැනම වචන අරගත්තා කියලා තමයි කියන්නේ.
2: ඇත්තම මේ පැතුම් මෙහෙම අපි මේව අපිට අපේ ජේෂ්ඨයින්ගේ නිර්මාණ ඇසුරත් එනවා. දැන් අපි පොඩි කාලේ ඉඳන් අහපු ගීතයක් තමයි මේ මන්නාරම් පිටිවැල්ලේ ගීතය. ඊට පස්සේ මීන නුවන් යුගින් බලන් මේ ජනවර්ග ගැටලුව පිළිබඳව බොහොම සාධාරණ මානුෂීය විදිහට බලලා ලියපු ගීතම. ඒක අවුලවන් නෙමෙයි. එතකොට අපි දන්නවා මේ මධ්‍ය කඳුකරයේ සහ උතුරේ ද්‍රවිඩ මේ සම්භවයක් තියෙන මේ අය මේ තරුණ තරුණියන් බොහෝ විට මේ අනිකුත් සිංහල තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා ඒවා සමහර ඒවා ජය ගන්නවා සමහර ඒවා එහෙම මේ කාලේ වැලිතලාවෙන් වෙහිලා යනවා ඉතින් ඔක සිද්ධ වෙනවා මොකද ඒක ජනවාර්ගික විදිහට නෙවෙයිනේ ප්‍රේමය ප්‍රේමයට සීමාමා ඉන්නේ නැහැ ඕන තැනක හුළඟ වගේ යන්න පුළුවන් එතකොට ඒ දැනුව ඒ ප්‍රේම දැනි ප්‍රේමය පිළිබඳ දැනීමත් එක්ක වැඩි දියුණු වෙන මේ මේ තමන්ගේ අභ්‍යන්තර හැඟීම් ඊට පස්සේ එකවර කඩා වැටෙනවා සමහරලාට ඒ සමාජීය සංස්කෘතික මේ බාධක මැද්දේ එතකොට වෙන්නේ අර නැවුම පටන් ගන්න මේ ලස්සන ප්‍රේමයක කතාව එතනින්ම වියකිලා යනවා. ඒ වගේම දැන් ප්‍රේමයක ගොඩක් වෙලාවට විරහව පැත්තත් අපිට සුන්දරයිනේ. මේ උත්කර්ෂය වගේම. ඒ කියන්නේ විප්‍රයෝගයත් එහෙම බොහොම ගීත තියෙනවා. වැඩිපුරම ඕවානි මේ වර්ග ගැටළු විප්‍රයෝගය කියන එක තමයි වැඩිපුරම අපිට දැනෙන්නේ. ප්‍රේමයේ ජයගත් ගීත නැතුව නෙමෙයි. දෙසුරු දෙවිඳ උමයන්ගෙන සේපෑහෙන්නයි කියන ගීතේ සරුංගලේ එහෙම ප්‍රේමයේ උත්කර්ෂය. ඒ කියන්නේ ජයගත් තැනක්. I think ඒව ඇසුරු කිරීමත් එක තමයි මටත් ලියවෙන්නේ ඔය තංගමනී මට කවදා සින්න වේද මන්දා මේ සිසරගේ බොහොම ප්‍රියතම ගීතයක් ඒක සිසර ඇසුරු කරන ගීතයක් මෙහි ඉතින් අර මම ඒ ජනවාර්ගික ඒ මෙදිහත් වීම දනවන්න තමයි ඔය මේ ඒ වචන එදුම් ලියවිලා තියෙන්නේ ඒකෙදි අර තරුණයා සිංහල මධ්‍යම කඳුකරේ ආශ්‍රිතව තරුණෙක් නම් ඔහු මධ්‍යම පළාතට විය හැකි. එතකොට තමයි අර සිසිරිකෝගේ ඇන්නයාද වගේ වචන යෙදෙන්නේ. ඒ වගේ සිඳු බැල්ලේ හේඩාවේ. ඒ කියන්නේ දැන් මුහුදු කරේ යාපනයේ තරුණියක් නම්. මේ ඒ ඇයට උරුම මේ වචනමාලාවේ පරිසරයේ තියෙන වචන යොදාගෙන. මේ හැබැයි ඉතින් මේකක් හිතලා ලියපුව නෙවෙයි ලියවිච්ච ඒවා. ඒ කියන්නේ අනායාසයෙන් ආපු වචන. HM ජයවර්ධනන් තමයි මේ සංගීතවත් කරේ. එතුමා මේ සිසිරිකෝගේ අර කර්ණාටක සංගීතයේ තියෙන ප්‍රබලතෙන් හරියට හඳුනාගෙන මේ ගීතයට ගැළපෙන ආකාරයෙන් උදේ තමයි සංගීතවත් කරේ මේ ගායනයේදී සුනිල් සිංහන් ගායනය බලන්න ඔහු මේ සිංහල ජනනාද රටායතුරේ ගායනා කරපු ගීතයත් මේ මේ දමිළ මේ ජනනාද රටා වලට අනුකූලව ඔහු වෙනස් වෙලා තියෙන හැටි හරි හරි පුදුමයි ඉතින් ඒ කියන්නේ ගීතේ සාර්ථකත්වය ඔය තුන් දෙනාගේම හැකියාවනළු උපරිමය කියන එකට උදාහරණයක් මේ ගීතේ

0: හරිම වෙනස් පදරචනයක් ඒවගේම වෙනස් සංගීත මිශ්‍රණයක් සහ ගායනය රබතුමා කිව් වගේ කටහඬ වෙනස් වෙන තමයි ඒ ගායනය කෙරෙන්නේ නේද
1: ඔය ගීතයට ප්‍රස්තුතියට අදාළ විදිහට මේදිසිකන් ගායනය අතරම බොහොම වෙනස් ආකාරකින් ගායනා කරන්නේ
0: හරිම ලස්සනයි අපි මේ මේ වෙලාවේ තවත් සුවිශේෂී පුද්ගලෙක් සම්බන්ධ කරගන්නවා දුරකථනයෙන් ඔබතුමාට මෙහෙට ආරාධනා කරලා ඔබතුමාට මෙහෙට උපහාර කරපු අපේ ඉන්ද්‍රජිත් මිරිහාන ආදරණීය සංගීත අධ්‍යක්ෂකවරයාව අයිබන් ඉන්ද්‍රජිත්
2: අයිබන් පෙතෝ
0: කොහොමද තෝ අපේ මේ ප්‍රසංගයට ලැබෙන ප්‍රතිචාර මානෝගැයු මගේ ගී පමාවියා වසන්තයට
2: ඇත්තටම පෙතෝ මම ඉතාමත් ඉහළයි ලැබෙන ප්‍රතිචාරය ඒ වගේම අපිට සතුටුයි අපේ ප්‍රවීණ ගීපද රචක අපේ වසන්ත අයියා වසන්ත කුමාර කොබෝග මහතා මෙල්බන් වලට ගෙන්දවල මේ ප්‍රසංගය කරන්න ලැබීම ඇත්තටම අපි හැමෝගෙම වාග්යක් විදියට තමයි මම දකින්නේ.
0: දැන් අපේ රටේ ඉන්න සුවිශේෂී පුද්ගලයන් තමයි ඔබත් වික්‍රමත් ඇතුළු කණ්ඩායම මේ මානුගයු මගේ ගී ප්‍රසංග මාලාවට අරගෙන ඉන්නේ. එතකොට වසන්ත කුමාර කොබවක නම් වූ මේ ජ්‍යෙෂ්ඨ ගේපද රචකයාව තෝරා ගැනීමට හේතු වුණේ මොකක්ද?
2: ඇත්තටම මේ තෝරා ගැනීමට හේතුව අපේ පෞද්ගලික හිතවත්කමක්වත් මොකුත්ම නෙමෙයි එතුමා රචනා කරලා තියෙන ගීත එකතුව.
0: ඔබ විශ්වාස කරනවාද ඒ ගීත තවමත් අපේ රසිකයන් අතරේ රාව ප්‍රතිරාව දෙන ගීත බවට පත් වෙලා තියෙනවා කියලා?
2: අනිවාර්යයෙන්ම එතුමන් රචනා කරපු ගීත එතුමන් ඒ කියන්නේ සියලුම ඒ කියන්නේ බොහොමයක් මාතෘකා ලොකු පරාසක ගීත රචනා කරපු කෙනෙක් එතුමා. දැන් සමහර ගීත රචකයෝ සංගීතඥයෝ ගත්තාම ඉන්නවනේ ඒගොල්ලන් ඒක රාමුවකට කොටු වෙච්ච අය. ඒ වගේ නෙමෙයි අපේ වසන්ත අයියා ලොකු පරාසක ගීත රචනා කරපු ගීපද රචකේ. ඒක නේ එතුමන්ට මං හිතන්නේ සම්මාන හම්බෙන්නේ 20කට වැඩිය මං හිතන්නේ හම්බෙලා තියෙනවා මගේ මතකේ හරිනම් එතුමා අහලා බලන්න එතුමා සඳහන් කරයි ඒ ගැන
1: 21ක් කියලා තමයි
2: ඉන්නේ ඒකින්ද තමයි
0: වසන්තයි
1: ඔව් මේ ඉන්ද්‍රජිත් ඉතින් මේ ගණන් කරන්න හැදුනෙත් මේ පස්සේ එකක් ලැබෙනකොට හිතුවේ නෑ ඊළඟ එක ලැබෙයි කියලා ඉතින් අර දෙන අවස්ථාව උපරිමයෙන් හොඳට කරලා දීම තමයි මගේ තිවිච් එකම දේ මම මේක මොන පරපුරේද නව පරපුරේද මොන ආරේ ගීත කියන කෙනෙක්ද කියලා නෙමෙයි මම හෙව්වේ හැබැයි මම එක දෙයක් බැලුවා ඒ ඔහු මේ ගීත ශේෂ්ත්‍රය තුළ ස්ථාපිත වෙන්න වෙරදරන කෙනෙක්ද කියන එක නවකෙක් නම් මේ ඒකයි ඉතින් ප්‍රවීණයෙක් වෙනුවෙන් ලියනකොට අපි දන්නවා ලිවිය යුතු ආකාරය ඉතින් මේ ඒ වගේම ඉඳජිත් මම බොහෝම මේ මේ උණුසුම්ම කියන්න ඕන මේ ඔබගේ ආරාධනය වික්‍රමත් එක කරපු ආරාධනයට මම එන්න ටිකක් පමා වුණා මට ඇරවුම් කළේ මීට ඉස්සෙල්ලා එන්න මගේ අර වෙනත් විදේශ සංචාරයක් නිසා ඒ කාලය කල්දාන්න වුණා නමුත් හොඳම කාලේ ආවයි කියලා හිතෙනවා මේ ප්‍රසංගය ඉතාමත් මට දැනුණා පැතුම් එක්ක ඉතින් අපි ඉදිරිපත්
2: කළා මටම ගැලපුණා නේද පමාවියා වසන්ත
1: ඕකමට වාසනාව ගෙන දීපු ගීපදයක් ඉතින් සම්මාන හම්බ වුණා ඔය ගීතයට මේ ටෙල් නාට්‍ය ගීතවල පළවෙනිම සම්මානයක අනිත් ඉඳිත් ඉතින් මේ මම මේ පිට කසා ගැනීමක් නෙවෙයි අවංකව කියන්නේ ප්‍රසංගයේ සංගීතය ඔබ තනු රචනා කරලා මං හිතන නොටේෂන් ලියලා ශබ්ද පරිපාලනය ඒ වසියලුම දේවල් කළා මට ඇහෙනකොට මට අර අපි කියන්නේ මුල් ගායනය මුල් සංගීතයේ තියෙන හැඩතල වලටත් වඩා දැන් මං සමහර ගීත තිබුණා මේ මම ඇත්තටම මේ සමහර ශිල්පීන් අහලා තියෙනේ YouTube එකෙන් හරි මට එවන දැන් විදේශගතව ජීවත් වෙන අයගේ ගීත ඒවා මෙහෙම ප්‍රසංගයකදී ඇහෙනකොට ඒ වෙනස මට හොඳට දැනුණා මේ සජීවීව ගායනා කරද්දී ඒ ඒ තිවිච්ච හැඩතල දැන් ඔබගේ සංගීතය කරපු ගීතත් නෙවෙයි ඒ වුණාට මේ ඒ විශ්මය මට මේ මේ කවදාකවත් ලංකාවේ දැනෙලා නැහැ ඉතින් මේ ඒක මම උත්කර්ෂයෙන් කතා කරන්න ඕන දෙයක්
0: අනිත් ඒ විතර නෙවෙයි සන්තයි දැන් මෙතන මතක් කරන්න තියෙන තව දෙයක් ඔය කොතරම් ඉතාමත්ම හොඳින් පෙරාපු සංගීතය ඉදිරිපත් කළත් ඒ සංගීතය අපේ ප්‍රේක්ෂකයා අතරට යන්න ඒ ශබ්ද තරංග ශබ්දය ශබ්ද පරිපාලනයත් අතිශය වැදගත් වෙනවා. දැන් ඉන්ද්‍රජිත් ඒ වැඩේ හරියටම කරන මම ඉන්ද්‍රජිත් හැම වෙලාවෙම කියන්නේ ප්‍රේක්ෂකාගාරේ ඉන්නකොට අපිට ඒක ඇහෙන්නේ ස්ටුඩියෝ ක්වොලිටි එකට කියලා. CD-යක් දාලා අහනවා වගේ. ඒ තරම් ඒ ශබ්ද රසය ඉතාමත්ම හොඳින් පෙරලා හදලා මිශ්‍රණය කරලා ලබා දෙන්නත් ඉන්ද්‍රජිත් හරිම දක්ෂෙක්. සාමාන්‍යයෙන් හතර පහ දිනක් කරන වැඩ ටිකක් තමයි අර කීබෝඩ් එකට පිටිපස්සට වෙලා එක පැත්තකින් කීබෝඩ් එක අනිත් පැත්තෙන් මික්සර් එක. ඉතින් මේ මේ දෙකම තියාගෙන මේ කරන්නේ.
1: ඔව් අනිත් එක මිදෙත් මේ දැන් මමත් විද්‍යාව සහ කලාව දෙක දැන් මේ මේ එකට ගොතාගෙන යන ජීවිතයනේ. දැන් උතන ඉංජිනේරින් පැත්ත කියන්නේ විද්‍යාවනේ. ඒතොර සංගීත තන නිර්මාණ කියන කලාව. දැන් ඔය මිශ්‍ර වීමේ තියෙන මේ අමුතු මේ අපූර්වත්වය තමයි ඔය දැනෙන්නේ. ඔක හුඟක් අය ඔක වෙනම විශ්ලේෂණය කළ නැතුවට ඒ විද්‍යාව සහ කලාව දෙක හරියට ඒ කියන්නේ තේරුම් අරන් හරියට මිශ්‍ර කළොත් අපිට ඔය වගේ හොඳ ප්‍රතිඵල යහපත් ප්‍රතිඵල සහ සාධනීය ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඕක හුඟක් අය එහෙම කරන්නේ නැහැ. ඒ උත්සාහය දරන්නේ නැහැ. අපි කියන්නේ අපි එක තැන එක රාමුවක එක ශේෂ්ත්‍රයකම එල්බගෙන ඉන්න ඕනේ තවත් හැකියාවන් උරගා බලන්න ඕනේ. ඒක තමයි මේ ප්‍රසංගේ මේ මට පරිසමාප්තව දැනෙච්ච එකමදී.
0: මෙම සංගීත අධ්‍යක්ෂකවරයාම ශබ්ද පරිපාලන ඉංජිනේරුවා වුණාම ඒ මැවෙන මිහිර අපූර්වත්වය හරිම සුන්දරයි. මොකද එයා දන්නවනේ මියුසික් එක මොකක්ද ඕනේ කරන්න කියලා.
1: දැන් කපුගේ සූරීන්ට ගුවන් විදුලියේ ඔගේ යම් ප්‍රමාණයක දැනුමක් තිබුණා. එහෙම කීප දෙනයි හිටියේ. ඉතින් මේ දැන් ගීතදේව මේ එහෙම කෙනෙක් තන නිර්මාපකෙක්. නමුත් සජීවී ප්‍රසංගවල මෙවැනි දේ කාර්යයක් කරන කෙනෙක් මම දැනුවත්ව මේ ඉන්ද්‍රජිත් තමයි මට හම්බ වෙලා තියෙන්නේ.
0: අපි මෙහෙමත් ඉන්ද්‍රජිත් මොකද හිතන්නේ?
2: අතටු ඉතින් ඒ වෙහෙන වලට.
0: මෙහෙමයි ඉතින් අපි අගේ කරන්න ඕන දේවල් අගේ කරන්නට ඕනේ. තවත් දෙක දෙයක් තියෙනවා වසන්තය අගේ කරන්න ඕන දෙයක්. මානුගැයු මගේ ගී ප්‍රසංග මාලාව.
1: ඔව්. ඒක අද ලංකාවේ පැල කරන්න බැරි දෙයක්. ඒක අපිට කියන්න වෙනවා. එහෙම කරනවා නම් අපි ඉඩම් ඉඩකඩම් විකුණන්න, ගෙවල් දොරවල් විකුණන උගස් තියලා කරන්න ඕනේ. තනියෙන් නැගිටින්න බැරි දෙයක්. නමුත් ඒක මේ මෙල්බර්න් වල කෙරෙන දෙයක්. ඒක මෙල්බර්න් වල අතාරත්‍යක් වෙච්ච දෙයක්. ඉතින් ඒ සංකල්පයම වටිනවා. ඒ සංකල්පය ආවෙ නැත්නම් මේ මේ වගේ ප්‍රසංග දාමයක් සිද්ධ වෙන්නේ නැහැ. තව ඉදිරියටත් මේක ගමන් කරනවා. එන්න එන්න අලුත් වෙනවා, අලුත් දේවල් එකතු වෙනවා. ඉතින් සමහරවල් සමහර අය ඇත්තටම දැන් අපි පවා ඉතින් වයසේ දැන් අපි පූර්ණ ආයු කාලයෙන් බොහෝ දුර ගිහින් අය. ඉතින් මේ ලැබෙන මේ උත්කර්ෂය අපිව තවත් ජීවත් කරවනවානේ. ඒකම ලොකු දෙයක්, ඒ ලොකු පිනක් ඒක.
0: ඇත්තටම ඉන්ද්‍රජිත් බොහොම ස්තුතියි. දැන් මෙතුමා හිට නෙමෙයි අනිද්දා මං හිතන්නේ ආයමත් ලංකාව බලා යනවා. වැඩ බොහොමයක් තියෙන නිසා මේ කෙටි මේ සංචාරය ඔබ සංවිධානය කිරීම ගැන අපි අහපු ගීතවල සැබෑ උරුමකාරයා අපේ ඇස්වලටම ගෙනල්ලා අපිව මුණගස්සන්නට ඔබත් වික්‍රමත් කරපු ඒ දායකත්වය අපිට ඉතාමත්ම වැදගත්. අපි ඒකට ඔබටත් වික්‍රමටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
2: ඔව් අනේ උපතුම් ඇත්තටම මේ මේ මේ මේ මේ වැඩසටහන ආරම්භ කරන්න ලැබීම ගැන මම වික්‍රමත් ඇතුළු මම මේ බොහොම සතුටු වෙනවා. මොකද ගීත රචකෙක් සංගීත නිර්මාණ ශිල්පියෙක් අපි හැමදාම කතා වෙනා වගේ තමන්ගේ ප්‍රසංගයක් වෙනුවෙන් මේ විදේශයකට යන පළමු ප්‍රසංගය තමයි මේක. ඉතින් මම මට මේ මේ කියන්න තියෙන්නේ වෙන රටවලටත් මේ ගීත වෙන රටවලත් මේ ප්‍රසංගයක් මෙවැනි ප්‍රසංග ආරම්භ කරන්න. එතකොට අපේ ඔය මේ ගීත රචකයින්ට ගීපද රචකයින්ට වෙන යම් කිසි ඔය බුද්ධිමය දීපද වලට ඔවුන්ට වෙන පොඩි අසාධාරණයක් හරි වෙනවා නම් මං හිතනවා ඔවුන් ඒකෙන් සෑහෙන සතුටක් ලබයි කියලා. ඔවුන්ටත් විදේශ රටකට ගිහිල්ලා ප්‍රසංගයක් කරන්න ලැබෙන එකෙන් මං හිතනවා ඔවුන්ට ලොකු සතුටක් ඔවුන් ලබයි කියලා. ඉතින් වෙන රටවලටත් මේක ගෙනියන්න පුළුවන් නම් සෑහෙන වටිනවා ඉතින්.
0: හොඳයි, බොහොම ස්තුතියි. ගීත පටිගත කිරීමක් ඇතුළතදී තමයි ඔබ මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා බොහොම ස්තුති ඉන්ද්‍රජිත් අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වුණාට. මානුගැයු මගේ ගී මාලාවේ ඊළඟ ප්‍රසංගය තියෙනවා නොවැම්බර් මාසේ 20 මගේ මතකේ නිවැරදි නම් අපි එදාට හමුවෙමු.
2: ඔව් 20 වෙනිදා අපේ ප්‍රවීණ සංගීතඥ එනස් සොයි සමහත්මයා තමයි මේ පාරේ අපේ ප්‍රසංගයට සහභාගී වෙන්නේ.
0: වසන්තයි
1: බොහොම ස්තුතියි. එහෙමනම් අවිවේකී වෙලාවක ඉන්ද්‍රජිත් මේ අපේ සාකච්ඡාවත් එක්ක මුහුණාට. මේ අනිත් එක ඉතින් එකම අඩුපාඩු අපි දෙන්නගේ අපි දෙන්න තවම එකතු වෙලා එක නිර්මාණයක් කරලා තියෙන්නේ අනාගතේ. ඉතින් ඉන්ද්‍රජිත්ගේ
0: දැන් ඉතින් මේ අපි ආපහු යාළුකම් අලුත් කරගත්තා, රැදයක්ම අලුත් කරගත්තා, මිතුරුකම් අලුත් කරගත්තා නේද? දැන් ඉතින් නිර්මාණවලින්
2: අනිවාර්යෙන්ම
1: නිර්මාණ වලින් තමයි ඉතින් තිරිහන් වෙන්නේ අපි නේද ඉන්නේ.
0: හොඳයි බොහොම ස්තුති මේ වෙලාව අපිත් එක්ක එකතු වුණාට.
2: බොහොම ස්තුති මෙතු. අපි හැම වෙලාවෙම වසන්තේ බොහොම ස්තුති.
1: බොහොම ස්තුති.
0: ඉතින් කොහොමද දැනෙන්නේ දැන්?
1: ඔව් ඉතින් මේ ඇස් වල කෙරවල ඉතින් පුංචි තෙතමනයක් දැන්න ඒවා ඉතින් සතුටු කඳුළු තමයි.
0: හොඳයි සතුටු කඳුළු වලට ගලන්නට ඔහොමම ඉඩ දීලා අපි තවත් ගීතයක් ගැන කතා කරන්න ඕනේ. නමුත් ඒ ගීතේ යන්න කලින් ඉන්ද්‍රජිත් මතක් කළා වගේම ඔබතුමාට සම්මාන පිට සම්මාන රැසක් ලැබිලා තියෙන නිසා මතකද ඒ සම්මාන කිහිපයක්වත් අඩුමතරයි. මා දන්න ඔබ එහෙම මතකේ තියන් ඉන්න කෙනෙක් නම් නොවේ.
1: මා අවුස්සගෙන පැතුම්ම නේදා සම්මාන බෙදාගත්තේ. චිත්‍රපට සඳහා සම්මාන පහක් සම්මාන 21 නම් ඊට පස්සේ ගීත කෘති දෙක සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙකයි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන තුනයි සම්මාන එකයි තොර තුනයි පහයි තුනයි අටයි බුන්කා ජාත්‍යන්තර සම්මානයේ මුලින්ම ගීත රචකයෙකුට හම්බුනේ මට ලංකාවේ ජපන් රජයෙන් පිරිනමන එතකොට 5 3 8 1 9යි එතකොට 21 9ක් අඩු කරාම ඉතිරි සියල්ලම ටෙල් නාට්‍ය ගීත රචනයට.
0: හොඳයි එහෙනම් අපි අර මුලින්ම ගීතයක් ගැන මතක් කිරීමක් කළානේ. ඔබට සිනමා සම්මානවල එකදී
1: ප්‍රථම වතාවට
0: ගීතයක්ට ඒ කියන්නේ ඔබේ ගීතයකට ලැබිච්ච සම්මානය.
1: ඒක ඒ චිත්‍රපටියේ ගීතය ගායනා වෙනවා දෙන්නේ. ධම්මිකා වල්පොල ඒ ස්ත්‍රී භූමිකාව වෙනුවෙන් මේ පුරුෂ තරුණයාගේ භූමිකාව වෙනුවෙන් මොරිස් බානි විජේසිංහ අවස්ථා දෙකදී මේ තිරේක අපිට දකින්න හම් වෙන්නේ. ඉතින් ඇත්තරම මේ වෙනස්ම තනුවාරක් රෝහණ විරසිංහන්ගෙත් වෙනස්ම සංගීත නිර්මාණයක්. ඉතින් අදටත් එකසේ ජනප්‍රියයි. ඔය ගා ක්‍රියලිටි තරඟවල ඒ තරංකාරීන් ගායනා කරන ගීතය බවට පත් වෙලා තියෙනවා මේ ගීතේ.

වෙලාව හරියටම රෑ 9:45යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙන සියලුම දෙනා යලිතතාවක් ඉතාමත්ම සෙනෙහසින් අපි පිළිගන්නවා. ප්‍රවීණ ගේපද රචක වසන්ත කුමාර කොබවකයන් සමග තමයි අද මේ දෙහෝරාවම අපි එකතු වෙලා ඉන්නේ. එතුමා ලියපු ලස්සන ගී රසක් අපි අද ඔබට තිළිණ කරා. මේ ගීත පිටුපස තිබෙන කතා අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ විතරක් නොවේ එතුමාගේ ජීවිතයේ වැදගත් සංදිස්ථාන රසක් පිළිබඳවත් අපි කතා කරනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙන සියලුම දෙනා යලිතතාවක් ඉතාමත්ම සෙනෙහසින් අපි පිළිගන්නවා. ප්‍රවීණ ගේපද රචක වසන්ත කුමාර කොබවකයන් සමග තමයි අද මේ දෙහෝරාවම අපි එකතු වෙලා ඉන්නේ. එතුමා ලියපු ලස්සන ගී රසක් අපි අද ඔබට තිළිණ කරා. මේ ගීත පිටුපස

0: මගේම ගීත මේ මෙහෙම ගුවන්විදුලි නාලිකාවක ඇහෙනවයි කියන්නේ තින් ලොකු ඉස්සර මම අර පොඩි කාලේ රේඩියෙන් ඇහිච්ච ඒ අද්දකීම මට ආයි මතක් වෙනවා. දෙවෙනි එක තමයි තින් මගේම සහෝදර නිර්මාණකරුවෙක් අපියස මං ඉන්නේ සිසිරත් එක්ක. අනිත් එක පැතුම් ගීත පිපාසාව මම දන්නවනේ. ඉතින් දැන් මේ මාව අතීතයේ අර බොහොම සුවබර දැනිච්ච තැනක ගිහිල්ලා මාව රඳවලා තියෙන ගතියක් දෙන්නවා. තීසර ගීතයක් මුල් වතාවට සල්ල කී වලින් අහනකොට ඇත්තටම අපිට ඒක නිින්ද යන්නේ නැහැ. ඒ වලින් ප්‍රචාරය වුණාම ඉතින් ඇඟ හිරි වැටෙනවා. ඉතින් දෙවෙන්තුනේ මේ ගායනා කළේ. ඉතින් ඒ අත්දැකීම් වලට දැන් දශක ගානක් ආපස්සට අපිව ගෙනියනවා. ඉතින් ආපස්සට හිතින් ගෙනිනවා කියන්නේ ඉතින් ඇත්තටම අපි පොඩි නිරෝගී සම්පන්න භාවයක් එනවනේ මනසින්. ඉතින් ඒකට දෙන්න සතුට තමයි මේ කඳුළු වෙලා ඉන්නේ.
1: ආදර ගීත ලියනකොට සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඉතාමත්ම සරල ආදර ගීත තිබෙනවා. හැබැයි ඔබ දැන් අර ඉන්ද්‍රජිත් මතක් කළා වගේම මේ ශේෂ්ත්‍ර ගණනාවක් එකතු කරගෙන කියන ආදරේ වුණත් වෙන වෙන විදි වලින් කියවෙන ගීත තමයි රචනා කරලා තිබුණේ. අර එක පාරටම මේ ආදරේ I love you කියනවට වඩා එහෙම ගීතත් ඇති. නමුත් අර ඊට වඩා වෙනස් වෙනස් විදිහේ ගීත ලියවිලා තියෙනවා. සිසිරයි ඔබටත් ඒක අහුවෙලා තියෙනවා නේද?
2: ඔව් හුඟක්ම අසන්තක නිර්මාණය වගේ තමයි. තුන් පාරක් හිතන්නත් වෙනවා සමහර වෙලාවට. ඒත් ඒ වගේම තමයි මේ ඉතාම කෙටි පදත් එක්ක අර මං කලින් කිව්වා වගේ මේ ඔය මං කලින් කිව්පු ගීතයෙන් මට ආයෙත් මතක් වෙනවා. මං ඒ ගැන පොඩ්ඩක් වචනයක් කියන්න. ඒ කියන්නේ මේක මේ එක රැයක් පායා ගියා නම් මට කමක් නැහැ. අහසත් මගේ පෝයත් මගේ නුඹ අහස හැරලා ගිහින් මං හරියට වචන කිව්වත් දන්නේ නැහැ. ඕක තමයි මුල් ඕක තමයි ස්ථායි කොටස. දැන් බලන්න අහසත් මගේ පෝයත් මගේ හොඳද? ඒ වුණාට එයා අහස අතරලා දාලා ගිහිල්ලා එක රැයක් පායා ඇර ගියා නම් කමන්නේ. ඒ කියන්නේ මේ මෙයා මඟුල් දිනේට කලින් ගිහිල්ලා එයාගේ ප්‍රේමවන්තයෙක්ව ගිහිල්ලා තියෙන. දැන් මේක ගායනය කරන්නේ කවුද? අර යෝජනාවකින් අරයව බන්දලා දෙන්න හදපු මනමාල මහත්තයා. ඔය ඔය දෘෂ්ටියෙන් ඔය වීව් එකෙන් ඔය කෝණෙන් ලියවිච්ච ගීතයක් අහලා තියෙනවද පෙතුම් මල්ලි? දැන් ඔබ ඕනතරම් මෙතන ගීත වාදනය කරනවානේ. ඉතින් දැන් මට ඉතුරු වචන ටික ඔක්කොම මතක නැහැ. අන්න ඒක තමයි අපූර්වත්වය කියන්නේ. අපූර්වත්වය චමත්කාරය අපේ හිතවලට එන්නේ අන්න එතනින්. බලන්න කොච්චර කෙටි පද දැන් මම ලියපු වචන ටිකක් ලියන්න මෙතන කියන්න කිව්වත් මට මතක නැහැ. නමුත් වසන්තගේ ඔක අලුත් ගීතයක්. දැන් මට අමරදේවතුමාගේ මින්ද දෙහිසර ගීතයේ වචන ටික කියන්න කිව්වොත් මට කියන්න පුළුවන්. රත්නදීප කියන්න පුළුවන්. මම ලියපු එකක් මට කියන්න බෑ. නමුත් මට වසන්ත ලියපු ඒ වචන ටික මතකයි. මට නුබිසිරි මේ මේ සිරික්කියට ගීතයේ වචන කියන්න බැරි වුණාට රූකඩ මඩු යාගපලේ වචන කියන්න පුළුවන්. ඒත්තන තමයි තියෙන්නේ මේ මේ මේ රසිකත්වය කියන එක. අපි තාම මම හිතනවා ඒ රසිකත්වය තමයි මටත් වැඩියෙන් මාවත් සංවිධික කරවන්නේ කියලා.
1: ඔබතුමා වනජීවී නේද පරිසර අමාත්‍යාංශයේ?
0: නෑ ඇත්තටම මම මේ රාජ්‍ය දේවසංස්ථාවේ තමයි වෘත්තියට යන්නේ. නමුත් රාජ්‍ය දේවසංස්ථාවේ මම සේවය කෙරෙන්නේ නෑ. මම වන සංගන්න ව්‍යාපෘතියකට එකතු වෙනවා. ඒ ආරාධනාවක් ලැබෙනවා කැමති අය ඉන්න කියලා. ඒතකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ FAO කියන ලෝක මේ මොකද FAO කියන ඒ සංවිධානයත් එක තමයි මේ මේ එකතු වෙලා ලංකාවේ වන සම්පත ගැන අධ්‍යයනයක් මේ සංගන්නයක්. ඉතින් ඒකෙදි විවිධ පරිසර වියලි කලාපයෙන් පටන් අරන් තෙත් කලාපේ සිංහරාජ වැනි මේ සදාහරිත මේ වෙසි වනාන්තර වලින් තමයි මගේ මේ කාර්යභාරය අවසන් වෙන්නේ.
1: දැන් එතන නේද ඔය ලස්සන ගීත බොහෝමයක වස්තු බීජ පැලවෙන්නේ ඔය ඔය පරිසරවල නේද?
0: ඔව් මේ දැන් අපි ප්‍රචලිත ගීත වගේම අදටත් මට සමහර ගීත ලියවෙනවා. දැන් මම මතකළු මේ ළඟදි ලියවිච්ච ඔයාට පළවෙනි පදයෙන් තේරෙයි ඇතුම් මටත් හොරා මගේ කිතුලට නැගපු මලේ. දැන් අපිට හිනාවක් කියන තේරෙනවා. ඒ කියන්නේ මොකක්ද උනේ කියලා. ඊට පස්සේ බෝගමියායේ ඉස්කෝලේ අස්සංකරණ පොත තිබුණේ හන්දිය බුලත් කඩේ මේ පාරයිනේ අඩිපාරයිනේ කියලා. ඒ කියන්නේ අලි ගහන පාසලක. ඒවා ඇහින් දැකපු දේවල්. මේ කියන්නේ බොහොම මේ අර පනිෂ්මන්ට් ට්‍රාන්සස් කියන්නේ ඒ වගේ. ඒ කියන්නේ දඬුවම් මාරුවලට ගිය ගුරුවරුන්ගේ ඒවා දකින්නෙත් එහෙ. ඒ වගේම මේ තමන් රැකියාවට ගිය වෙලාවට තමන්ගේ බාරය

0: ඇවත් එක්ක සම්බන්ධ ඇති වෙලා දරුවෙක් හම්බෙන්න ආවහම මේ මිනිමරා ගන්න නැතුව ඊළඟ මල්ට උඹ එන්න එපා කියන්නේ ඊළඟ දරුවා උඹේ නෙවෙයි කියන එක. එහෙම ආවොත් මේ උඹ කැමතිද මම මරුවෙක් වෙනවට කියලා තමයි ඉවර වෙන්නේ. ඒත් ඒවා ඒ සිද්ධි. ඒවා ඉතින් හරි අපි ගලප ගන්න ඕනේ අපේ මේ ජන සං මේ මේ ජනශෘතියත් එක්ක අමු අමුවේ කියන්නේ නැතුව ඒක අපි උපමා රූපක ඇසුරෙන් ඒ ආකෘති අනුව එතකොට තමයි අපූර්වත්වය දැනෙන්නේ.
1: සමහර වෙලාවට දැන් අපිට හඳ පේන විදිහට නෙමෙයි ඔබතුමාට හඳ පේන්නේ. එතකොට අපි හඳ දැක්කලා අපිට මැවෙන රූපේ නෙමෙයි ඔබතුමාට දැන ඒ වගේත් හරි අපූර්වතන් තියනවා නේද?
0: ඔව් ඊට පස්සේ මම රේගු දෙපාර්තමේන්තුවේ යනකොට මුහුද ආසන්නව රේගු කාර්යාලයක ඉන්නකොට මේ මගේ පුතා මෙදිමලා අපේ බිරිඳත් එක්ක බාගෙට හදපු ගෙදර තනියම. ඉතින් මම රාත්‍රියේ නිල නිවාසනේ ගත කරනකොට මුහුදයිනේ. දැන් අපි හැමදාම දකින චමත්කාර හඳ තමයි ඒ වෙලාවෙත් මේ 15 ආසන්න හඳ මේ පුරපස හඳ මුහුදට රළ නගන මේ හඳේලිය කොයි වෙලාවකවත් හඳේ ඡායාව දකින්න බෑ. හැමතිස්සෙම කැඩිලා බිඳිලා විසිරලා යනවා. ඉතින් ඒකත් මම කල්පනා කරනවා ඒ කියන්නේ මේ හඳ අපි ලිඳක නැත්තම් ජලාශයක දකිනකොට හඳේ ඡායාව මොනතරම් චමත්කාරද. ඒ කියන්නේ එකමුතුයි අහසයි ජලයයි පරිසරය එකතු වෙලා හින්දනේ. විප්‍රයෝගයේදී ඒ හඳම කැඩිලා බිඳිලා විසිරලා යනවා. ඉතින් මට අර නින්දත් නොනින්දා අතර තමයි ලියවෙන්නේ පෙම්බර කුමරාණ නුඹ නැති සඳපාන මා රිදවයි සිත දනිවේ වත මැලවේවි කියලා. ඉතින් ඒවා මේ ගලපා ගන්න තියෙන හැකියාව එකක් සහජයෙන් වෙන්න පුළුවන්, අනිත් එක ව්‍යුත්පත්ති ප්‍රතිභාව සහාර සාහිත්‍ය පිළිබඳ තියෙන පිපාසාව විය හැකියි කියලා මම හිතනවා.
1: සිසරයි බොහෝ දේවල් කතා කරන්න තියෙන නමුත් කාල සීමාව හරස් වෙනවා. මං කියවනේ 54 ගේ පද ගැන කතා කරන්න පැය දෙකක් මදි කියලා. අපි මේ පුළුවන් තරම් තැන් තැන් වලින් ඒ වගේ වසන්ත කුමාර කොබක වැනි කෙනෙක් එක කතා කරනවා නම් මෙතනින් නවත්තන්න හරි අමාරුයි අපිට. අපි ආලිත් දවසේ කොහෙදි හරි හම්බෙලා කතා කරන්නම ඕනේ. නමුත් අපිට ගුවන් විදුලි වැඩසටහනට අපිට ලැබිලා තිබෙන කාලය ඉතාමත්ම සීමිතයි. තවත් විනාඩි 6ක පමණ කාලයක් අපිට තියෙන්නේ. මොනවද අනාගතයේදී කරන්නේ කියලා මං අහන්නේ. මොකද එහෙම අහන එකේ තේරුමක් නැහැ. ඔබතුමාගෙන් තවත් ගී රසක් අපිට දායාද වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
0: ඔබතුම ගොඩක් දැන්ට අපිට ආරාධනා ලැබෙන්නේ ඇත්තටම ලංකාව තුලින් නෙවෙයි. විදේශගත, ඒ කියන්නේ විදේශගතව තමයි මේ අපි දැන් අපි යම්කිසි තැනකට ගෙනාපු ගීතේ තියෙන්නේ පවතින්නේ. ඉතින් ඒක හරි පුදුමයි. ඒ හේතුව මේ ඇයි මේ විපරීත බවක් අපේ රටේ තියෙන ගීතයට කියන එක අපිට හැම එකම දේශපාලන බල අධිකාරී වලට ඇත දික් කළ කියන්න බෑ. ඒවා මිනිස්සු තුළ වර්ධනය. මොකද ඒ ඔය දැන් ගායනා කරන තරුණ තරුණියන්ගේ දෙමව්පියෝ අපේ යුගයේ හිටපු අය වෙන්න ඇති, නැත්නම් ආච්චි සීයලා වෙන්න ඇති. ඒ කියන්නේ මේ පරපුරෙන් සංස්කෘතිය අපි ගලා යන්නේ නැත්තේ එක විදිහට. දැන් ගඟක් ගලා යනවා නම් හැමදාම එක විදිහකට. මම කියන්නේ එක තැන පල් වෙන්න කියලා. ඒ කියන්නේ වක්කලමක ඉන්න ඕනේ නැහැ. නමුත් යම් ගලා යාමක් තියෙනවා. දැන් හුළඟ ගලා යනවා සුවඳත් එක්ක. ඒ ගලා යාම ඇයි මේ කැඩෙන්නේ? එතන කැඩෙන්නේත් වෙන තැනක ඒක වැඩෙන්නේත්. ඇයි? ඒකට හේතුව තමයි අපි මේ වගේ පරිසරවල ජීවත් වෙනකොට තියෙන තෘප්තිමත් බව. තෘප්තිමත්කම කියන්නේ මේ පඩියවත් රැකියාවත් මුදල්වත් නෙමෙයි. ඒ සාහිත්‍ය පිපාසාව කියන එක මං හිතන්නේ අපි ගෙයින් පිට ගියහම දැනෙනවා ගෙයි ඔහෙ නිකන් ඉන්නවට වඩා. ඒ අර අලසකම මං හිතන්නේ තමයි ඔය ගීතයට බලපාලා තියෙන්නේ. අපේ රටේ ගීත තියෙනවා. ගීතය කියලා කියන ගීත තියෙනවා. ගීතය කියලා නම් කරපු ගීත. හැබැයි ඒවා ගීත නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි මේ මම මේ දවස් ටික ගත කරද්දී හැමතැනම ගීතය පිළිබඳ පුදුමාකාර ඇල්මක් තියෙන අය හම්බ වෙන්නේ. ඉතින් ඒ ඔවුන් ගායනා කරන ගීත බලුවාම 70-80 දශකවල ගීත. ඒ වෙනස මට ඇත්තටම හරි ප්‍රශ්නය. මේක පරිශනාවක් කළ යුතු දෙයක්.
1: මේ ගීත ගොන්නක් ලක්ෂ සංඛ්‍යාත ගීත ප්‍රමාණයක් අපේ රටේ බිහි වෙනවානේ. නමුත් ඒ ගීත ඇතුළේ තියෙන ස්වර්ණමය ගී කියලා. ඔබතුමා ලියපු ගීත හැම ගීතයක්ම ස්වර්ණමය ගීත නිසා තමයි වසර 50කට පස්සෙත් අපි අර ඔබතුමාගේ මුල්ම සරල ගීත තාමත් ගායනා
0: කරන්නේ. අනිත් එක පැතුම් මේ ඔබ ඉදිරියේ කියන නෙවෙයි. මේ දැන් නිවේදක සම්ප්‍රවේශක පූරක එක එක නම් වලින් මේ නාලිකාවල ඉන්නවනේ. ඉන්නවා. ඒ කියන්නේ ඒ අය කොහොම ආවද මොන විදිහට ආවද කියන්නේ. නමුත් ඔවුන්ගේ භාවිතාව තුළත් ලොකු ප්‍රශ්න තියෙනවා. ඔවුන් ඔවුන්ගේ ඊළඟ අඩිය තියන්නේ ඔවුන්ගේ කලාව වෙනුවෙන්ද ඔවුන්ගේ ජීවිතය වෙනුවෙන්ද කියන එක තියෙනවා. දැන් ඔබලා කරන්නේ ඒක අනිත් එකක්. වෙන වෘත්තියක් කරමින් මේ මේ නිවේදක වෘත්තිය අර ගේන්න හදනවා අර ගුවන් විදුලි අර ඒක ස්වර්ණම යුගයේ තැනට. ඒවා මේ සමාහට අත්දැකීමත් ලැබලා නැහැ. අහලා පුරුදු දේවල් අතන තියෙන වෙන එකක්. ඒ අය බලන්නේ ඔවුන්ගේ මම මේ වචන කිව්වට කමන්නේ බඩගෝස්තරවාදයේ වෙනුවෙන් තමයි බොහෝ දේ කරන්නේ. ඔන්න ඔතනත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ගීතයක් අපි ඇසුරු කළා අතට ගීතයක් අරන් ප්‍රචාරය කරද්දිත් මේ ගීතයෙන් මට මොකද සිද්ධ වෙන්නේ කියන එක නෙමෙයි මේ රසිකයාට මොකද සිද්ධ වෙන්නේ කියන එකයි හිතන්න ඕනේ.
1: බොහොම ස්තුතියි මේ කෙටි සංචාරය ඇතුළේදී අපිත් එක්ක පැය දෙකක්ම අද වෙන් කිරීම සම්බන්ධයෙන් යලිතතාවක් ඔස්ට්‍රේලියාවට එනවනේ මෙල්බර්න් එනවනේ. ඒ ආපු ගමම අපි හම්බෙන්න ඕනේ.
0: මං වගේම තමයි එන්න තියෙනවා. මේ ඒ වගේම ප්‍රවීණයන් එන්න තියෙනවා. ඉතින් මම ආයි එහෙම කියන එක මම ඒතරම් ආත්මార్థකාමි විය යුතු නැහැ. නමුත් කොහොම හරි ගීතය පවත්වාගෙන යන රදව ගන්න අපේ රටේ වෙන්නම් ඔතනක හරි සිද්ධ වෙන්න ඕනේ. මොකද බුදුන් වුණත් ඉතින් ගිහිල්ලා පාදස්පර්ශයේ තිබ්බ ඉන්දියාවේ නෙවෙයිනේ. ඒක නිසා ඉතින් සමහරලාට ඒකට නියම ගෝචර අර ස්ථාන තියෙනවා. එතන තමයි ඊට පස්සේ ඒක දරුලා වැඩෙන්නේ.
1: බොහොම ස්තුතියි මේ රාත්‍රිය අපිත් එක්ක එකතු වුණාට. ඔබට ඉතාමත්ම ආරක්ෂිත ගුවන් ගමනක් අපි ප්‍රාර්ථනා කරනවා. අපි නැවත වතාවක් මුණ ගැහෙමු.
0: ඔව් මේ පැතුම ඕන වෙලාවක අපිට දැන් තියෙනවානේ අපේ තාක්ෂණ දියුණුවයි අපිට පුළුවන් දුරකථනය සම්බන්ධ වෙන ඔබ වැඩසටහනකට. ඒ වගේම යම් මොකක් හරි හොඳ දෙයක් තිබුණොත් මම පැතුම් වගේ මේ ගීත පිළිබඳව සිසිර ඉත අපිට අපි දැනුවත් කරත හැකි. අපි කොහොම හරි අපේ දේශීය ගීතය අරගෙන යන් ජීවිත කාලය තුළ එච්චරයි අපිට කරන්න පුළුවන් එක මෙහෙවර.
1: බොහොම ස්තුතියි.

ගීතය සමගින් ඔබෙන් සමගෙනනවා. ලබන සෞන්දත් හරියට මරයාටට මෙල්බන් නගරින්දලා මහත්දීප හයකට රටවල් හැත්තෑකට ස්වර්ණෆම් අරගෙන අපි එනවා ඔබව සොයාගෙන. එතික් ප්‍රාර්ථනා කරන්න ඔබට ජය ග්‍රහි සතියක් අයිබෝවන්.

0: on your local station, 88.6 Plenty Valley FM, The World at Night.
1: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinderwith පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
2: Station sponsor.
3: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorised by the Victorian Government, Melbourne.
0: Station sponsor, The World at Night. On your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.
4: If your business relies on local contacts, luckily for you, we know where your customers live, breathe and shop. We're Plenty Valley FM, with thousands of potential customers listening to us every week for news, information, entertainment and connections. If you want to make connections, connect with us. Plenty Valley FM at pvfm.org.au. Connect with ordinary people doing extraordinary things. The Lions Club of Northcote, supporting people with a disability, fundraising for worthwhile causes and helping to address worldwide health and educational needs. The Lions Club of Northcote meet on the first and third Wednesday of every month. For details about joining, contact the club on 0411 244 779 or email lionsclubnorthcote at outlook.com.
5: Hey gang folks, it's John Williamson here for RAD, recording artists, actors and athletes against drink driving. You know, music's one of the most important things in my life, but nothing's more important than life itself. If you drink then drive, then you're risking your life and the lives of everybody on the road. So before you go out for a few drinks these Christmas holidays, plan ahead. Stay the night somewhere close or arrange a designated driver who won't drink. You'll make the road a safer place for all of us.
6: Real music variety. Your local station.
7: 88.6 Plenty Valley FM.